0: ලකන රේඩියෝ ITN ලකනගෙන ඉන්න වෙලාව 2:37යි.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: Lakhanda, Radio ITN.
1: ලකනාගෙන ඉන්න වෙලාව දෙපහ විනාඩි 41යි.

ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ மானவி.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: ජීවිතය දිනන්නට positive vibes with charge
0: අයිබෝවන් සුබ දවසක් ඔබට ඇත්තටම ජීවිතේ දිනා ගන්න උවමනා නම් මේ විදිහ පුද්ගලින් ඔබේ ආශ්‍රයට තෝරගන්න කියලා මම යෝජනා කරනවා. 1. සාධාරණීකරණයන් වෙනුවට සාර්ථකත්වය ගැන කතා කරන පුද්ගලින්. මේ අය ඔබෙන් වැරද්දක් වුණාම ඒ වැච්ච වැරද්ද සාධාරණීකරණය කරන අය නෙවෙයි. හැබැයි ඒ වෙනුවට ඔබේ දුර්වලතාවයන් කියලා දීලා ඕන් සාර්ථකත්වය ගැන කතා කරන්න ඔබව පොළඹවන පුද්ගලින්. ඒ වගේම ඔබට අලුත් දෙයක් උගන්වන්න පුළුවන් අය. ඔබේ ආදායම වැඩි කරගන්න හැටි ගැන කතා කරන අය. වියදම් කරනවා වෙනුවට ආයෝජන කරන්නේ කොහොමද කියලා ඔබත් සමග අදහස් බෙදා ගන්න අය. බයට වඩා දිනන්න පුළුවන් ලොකු හිින හිතේ තියාගෙන ඉන්න මිනිස්සු. මතක තියාගන්න නියම යාළුවෝ කියලා කියන්නේ ඔබත් එක්ක නිතරම ගැවසෙමින් කාලය කා දමන අය නෙවෙයි. ඔවුන් ඔබව ජයග්‍රහණයේ මාවත කරා ගෙන යන පිරිසක්. ඔබත් ඔබේ යාළුවන්ට ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙන ගමන් ඔබේ ආශ්‍රයටත්. එවැනි ජයග්‍රහී මගක ගමන් කරන යාළුවන්ව තෝරගන්න බුද්ධිමත් වෙන්න. අමතක කරන්න එපා. අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ සෙවණැල්ල අනිවාර්යයෙන්ම අපේ ජීවිතයේ ජයග්‍රහණය පිටුපස රඳා පවතිනවා. ඒක නිසා මිනිසුන් ආශ්‍රය කිරීමට තෝරා ගැනීමේදී පරිස්සම් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
3: ජීවිතය දිනන්නට
0: positive vibes with Charmy.

0: අයිබෝන් සුබ දාසනක් ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ඒ වගේම සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබට අයිබෝන් සුබ දාසනක් මේකලා
1: අයිබෝන් යහන් සුබ දාසනක්
0: අද ජූනි මාසයේ 8 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී වාසනාවන්ත සතියක ආරම්භයයි අපි මේ විදිහට සටහන් කරන්නේ අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තිබෙනවා අතරමඟ නැවතුණු මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක යලි ඇරඹේ අවුරුදු 6ක් තිස්සේ එකම තැන වියදම මිලියන 76,000යි ඇමති නලින්දගෙන් උපදෙස් අද ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින්
2: Yes, again, let's move to the Daily News newspaper. 25 health sector mega projects to resume. 16,000 million rupees allocated from the 2026 budget. Construction halted midway due to various reasons. For the more in detail, the government has taken action to resume and implement 25 large-scale projects across major hospitals and health care sector that had been initiated by but subsequently stalled by previous governments. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල සටහනට ඇතුල් පිටුවල සටහන් වල සඳහන් කරලා තිබෙන්නේ අද දවසේදී වර්ෂ 2014 2016 2017 2018 2019 2024 යන වර්ෂවල මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිකිරීම අතරමඟ නතර කර තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩකටයුතු යලි ආරම්භ කර රුපියල් මිලියන 76,000ක වියදමින් කඩිනමින් අවසන් කිරීමට රාජ්‍ය තීරණය කළා තිබෙනවා මෙරට ජනතාව ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා සහ තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා රට පුරා පිහිටි ප්‍රධාන රෝහල් රසක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරම්භ කර අතරමඟ දමා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 25ක වැඩකටයුතු නැවත ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට වත්මන් රාජ්‍ය මේ වන විට පියවරගෙන ඇති අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසුභහතාගේ පූර්ණ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව මෙම පුළුල් සහ කඩිනම් වැඩකටයුතු පිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබෙන්නේ එතකම අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය යොමු කරන්න සූදානම් සිටින්නේ අද දවසේදී වාර්තා කළ තිබෙන හොර්න ලක්ෂ 350 කොල්ලය බැංකුවේ කන්ටේනර් පෙට්ටියක ලක්ෂ 174ක් හංගලා සහකාර කළමනාකරු සහ ආරක්ෂකයා 11 වනදා තෙක් රිමාන්ඩ් අද දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබෙන්නේ දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබෙනවා අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් මේකලා යනවා ඩේලි නිවුස් පුවත්පතට
2: 35 million rupees horror and robbery bank officer had borrowed millions from women had fallen into debt trap. For the more in detail, the Horana court has issued a detention order against the assistant manager arrested in connection with the robbery of 35 million rupees from a state bank in Horana. It's audio, Gihan.
0: අද දිනමින පුවත්පත ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙනවා අපි බලමු දිනමින පුවත්පතට අවධානය යොමු කරලා බණ්ඩාරගම බිමල් ජයසිංහ ඒ වගේම විනීතා මානෙල් ගමගේ ගෙනෙන වාර්තාව හොරණ රාජ්‍ය බැංකු පරිශ්‍රය තුළදී රුපියල් කෝටි 3000 මුදලක් උල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 6ක රැඳවුම් නියෝග මත සැකකාර කළමනාකාරවරයාගෙන් ප්‍රශ්න කිරීමටත් සැකකාර ආරක්ෂක නිලධාරියා එළඹෙන 11 වන දින දක්වා රිමාන්ඩ් භාරය තබා ගන්නා ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මිය නියෝග කර තිබෙනවා මෙලෙස රැඳවුම් නියෝග ලබා දුන්නේ හොරණ මහජන බැංකුවේ සහකාර කළමනාකරු ලෙස සේවය කළ හොරණ බෑවල ඉසිපතන පාරේ අග්ගොඩමත්ත පදිංචි ඩීපී නන්ද සරත් කුමාර පීරිස් 54 හැවිරිදි පුද්ගලයෙකු සහ බන්ධනාගාරගත කරනු ලැබේ හොරණ මහජන බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ බුලත් සිංහල තිබ්බටු තිබ්බටා කන්ද පදිංචි කේ.එල්. ගයන් සුදර්ශන නැමැති 43 හැවිරිදි පුද්ගලයෙක් කියලා සඳහන් 21 වනදා පස්වරු 2:50-2:55 අතර කාලයේදී මෙම කොල්ලය සිදුවී තිබූ අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත එම පරීක්ෂණ කටයුතු හොරණ මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර පෑලියගොඩ උතුරු අපරාධ කොට්ටාසය වෙත යොමු කර තිබුණා. එහි මූලික විමර්ශනවලදී පෑලියගොඩ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මහජන බැංකුව වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී අබලි ද්‍රව්‍ය සහ පැරණි ලිපිලේඛන ගබඩා කරන කන්ටේනර් පෙට්ටියක ලිපිලේඛන අතර සංගවා තිබූ රුපියල් 1.74 ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන බහරයට ගනු ලැබුවා කියලාත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා. අපි
2: අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත වගේම දෙවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිනවා. සලේ ජාතික රෝහලට උපවාසය අත්හරින සලේ සූදානම් නෑ. රටට කළ සේවය වෙනුවෙන් පෙරට එන්න බිරිඳ ජනතාවගෙන් ඉල්ලයි අද ලංකාදීප පුවත්පතේ විදිහට සටහන් කරනකොට. දිවයින පුවත්පත කොහොමද ගියන් සටහන් කරලා තියෙන්නේ?
0: අද දිනමින පුවත්පත දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. චතුර පමුණුව චමින්ද සිල්වා ධම්මික සල්වතුර ගිනන වාර්තාවක අද සටහන් කළ තිබෙන්නේ සලේ මාරාන්තික උපවාසයක ගම්මන් පිළ කරන ප්‍රකාශ සත්‍යෙන් තොරයි කියලා පොලිසිය කියනවා. ඔහුට කෘතඥ දක්වන්න ඔබට වාර්ය එළඹිලා. බිරිඳ කියයි කියලයි අද සටහන. මට සලකන්නේ බල්ලෙකුටත් අන්ත විදිහට කියා ඔහු කියා තිබෙනවා. ගම්මන්පිල මහත්මයා කියන කතාවකුත් අද සඳහන් කළ තිබෙනවා. ඔහු කිසිදු ආහාරයක් හෝ ඖෂධයක් ගන්නෙත් නැහැ. සොහයුරා කියන කතාවකුත් අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. අපි බලමු ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරලා.
2: ඔගේන ලංකාදීප පුවත්පත සටහන් කරන සුජි සේවා ජෝලිගේ සහ රෝෂන් තුෂාරයි වාර්තා වරගෙන ඉන්නේ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රඳවනු ලැබ සිටින රාජ්‍ය බුදිසේවයේ හිටපු ප්‍රධාන විශ්‍රාමික මේ ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරයක කේටි ඊයේ රාත්‍රිය ඇතුළත් කරනු ලැබ තිබෙනවා. ආහාර වර්ජනයක් ඇරඹූ සලේ මහතාගේ ශාරීරික සහ මානසික තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ඔහුගේ නීති උපදේශක නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානිය බේසේකර මහතාට ලිපියක් යොමු කරමින් ඊයේ ඉල්ලා තිබෙනවා. ඒ ඉල්ලීමෙන් පසුව සලේ මහතා ජාතික රෝහලට මෙසේ යොමු කරනු බවයි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ. සුරේෂ් සලේ මහතා සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර දිය හැකි සුදුසු රෝහලකට මාරු කර සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් යොදවා වහාම වෛද්‍ය ප්‍රතිකාර දිය යුතු බවද නීතිඥවරයා විසින් අදාළ ලිපියෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම සඳහන් කළ තිබෙනවා වෛද්‍යවරු සුරේෂ් සලේ මහතා පරීක්ෂා කරලා හඳුනා ගන්නවා ඔහු දැඩි ප්‍රෝටීන් ඌණතාවයකින් පෙළෙනවා කියලා. සඳහන් ඔහුට හරියට එළවලු පරතුරු ලබා දී නැති නිසා විටමින් ඌණතාවයකින් පෙළෙනවා. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති හින්දා විටමින් ඩි ඌණතාවයක් තියෙනවා. මස් මාළු කිසිවක් හරියට දෙන්නේ නැති නිසා විටමින් B12 ඌණතාවයේ තියෙනවා යනාදී වශයෙන් දීර්ඝ හඳුනා ගැනීම තොගයක් වෛද්‍යවරුන් කරලා තිබෙනවා. වෛද්‍යවරුන් නියම කරනවා මොහුගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකෘති මට්ටමට ගේන්න නම් වෙන මේ කෑම ලබා දිය යුතුයි කියලා. උදේට කැඳ කෝපයක සිට උදේ කෑම මොනවාද, දවල් කෑම මොනවාද, හවසට මොනවාද, රාත්‍රියට මොනවාද කියලා දීර්ඝ කෑම වට්ටෝරුවක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම නිර්දේශ කරලා මොහු අතිශයින් දුර්වලයි කියලා දැනුම් දී තිබියදී තමයි බත් හැන්දක් එක්ක රාබු හොද්දක් දෙන්න රහස් පොලිසිය කටයුතු කළ තිබෙන්නේ කියලා ඔහුගේ නීතිඥ රයව සාවියට සඳහන් කළ තිබෙනවා කියලා අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබෙන්නේ. කොහොම නමුත් පොලිසිය සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් මේ ගුදේ ගම්මන්පිල මහත්මයාත් මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් නිවේදනයක් ඉදිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළ තිබුණේ සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවටගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳපුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී සුරේෂ් සලේ නැමැති සැකකරු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා විසින් 2026/6 වන දින මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීමක් සිදු කර ඇති අතර එම ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මෙම සැකකරුට පහර දීම හෝ අමානුෂික ලෙස සැලකීමක් ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදු කර නොමැති අතර සාමාන්‍ය සිරකරුවෙකු සම්බන්ධව ක්‍රියා කරන ආකාරයට කටයුතු කර හෝ නොසලකා හැරීමක්ද සිදු කර නොමැති අතර මෙම කරුණු ගරු අධිකරණය තුළ විවාදයට භාජනය වී ඇති කරුණු බැවින් ගරු අධිකරණයට පරිබාහිරව මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිදහස් කිරීමේදී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බවට ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කර තිබෙනවා කියලා අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබුණා. මේකල මේ සම්බන්ධයෙන් මේ පොලිසිය තමයි මේ විදිහට කියලා තියෙන. කොහොම නමුත් අපි දැක්ක සමාජ මාධ්‍ය වෙස්සේ විවිධ තොරතුරු සංසරණය වෙනවා. අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් වලට. එක්ක ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6:00
2: විනාඩි 15යි.
3: පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය NLB.

0: බලෞදස්සන 6 විනාඩි 19 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනමේ අද ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති අංශය වාර්තා කළ තැන ප්‍රවෘත්තියකටයි තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නේ.
1: රටතුල කිසිදු සහල් හිඟයක් නැතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරා. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න තොග වී අලෙවි මණ්ඩලයේ සතුවීමත් ආදේශක සහල් තොග අනයනය කිරීමත් හේතුවෙන්ද සහල් හිඟයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
2: කිසිසේත් සහල් ලිගයක් එන්නේ නැහැ. රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. වීඅලේ මණ්ඩලය සමපකාර තොගයන් සංස්ථාව හරහා කොටලා අපි වෙළඳපොළට දාන. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික ප්‍රජා ළඟ තියෙනවා. රටතොල රතු සහ සුදු නාඩු තියෙනවා මාස 4කට අතිරික්තයක්. කිරිපොන් නිසා එහෙම නැත්නම් කීරි සම්බා සහ සම්බා සහල් වලට ඇතිවෙච්ච හිගේ වෙනුවෙන් අපි ප්‍රමාණවත් හාල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ නිසා ඉදන් අපි ජල් කන්නත් අස්සද්දලා ලබන මහ කන්නට යනකම් බය නැතුව අපේ රටේ සහල් පිළිබඳ අතිරික්තයක් තියෙනවා. සහල් ලිගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ අපිට චෝදනා කරන්න උත්සාහ කරන අය සමහරට කියන්න හදනවා මේ නාඩු හාලුත් ඇවිල්ලා නැත්තම් ස්වර්ණ හාල් එක ඇවිල්ලා නාඩුත් රටින් ගෙනලා ඒකයි අඩු වෙන්නේ නැහැ. කිරිපොන්්‍යාවේ 565 550 540 වගේ ගණන් වල ඩොලර් ටොන් එක. එතකොට GRI වල නාවේ 460 475 480ට. හැබැයි ඔය නාඩු හාල් කියන එක තියෙන්නේ කීයද? 360යි 375යි ඔන්න ඔය ගණන් වලට. එතකොට සහල් ආනයනය කරන ආනයන කරුවා LC එක ඕපන් කරලා ගේනකොට මේ කස් ඩෙක් එක දානකොට දාන්න ඕනේ තියෙන හාල් වර්ග මොනවාද කියලා. එතන හාල් වර්ග මොනවාද කියලා දානකොට ඒක කියන්න ඕනේ කිරිස් පොන්නි නැත්තම් GR11 නැත්තම් ස්වර්ණ කියලා. මොකද කස්ටම් එකට චෙක් වෙනවා මොනවාද ඇතුලේ තියෙන හාල් කියලා.
1: දෙදහස් 30 වර්ෂය වන විට ජාතික පොල් අස්වැන්න වාර්ෂිකව ගෙඩි මිලියන 4200ක් දක්වා ඉහළ නැංවීම සැලසුම බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා ප්‍රකාශ කළා. ඒ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නව වැඩසටහන් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමින්
3: පොල් වගාව කොයිතරම් වටිනා වගාවක්ද, ඒ කියන්නේ මේ රටේ දැන් පසුගිය 2025 වසරට පණ ආදායම ගත්තාම 2024ට සාපේක්ෂව ඉතා ඉහළ අගයකට මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන මගින් අපි මේ අපනයන ආදායම ලැබුවා. ඒක වාර්තාවක්. මොකද ලංකාවේ සම්පේ රබර් ආදායම් වල වර්ධන වේගය ඊට වඩා පොල් නිසා වර්ධන වේගය 48%කින් වැඩිලා තියෙනවා. ඒ වගේම පොල් අස්වැන්න 24%කින් වැඩිලා තියෙනවා. මේ රටේ පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා හොඳ විභව තාවයක් මේ රටේ තියෙනවා. ඒ වගේම ගෝලීය ඉල්ලුම මේ පොල් නිෂ්පාදන සඳහා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හංගු අවස්ථාව තේරුම් අරගෙන අපි ඒක අහක යන්න නොදී මේ සඳහා රටේ පොල් අස්වැන්න බෙහෙවින් වැඩි කිරීම තමයි අපේ බලාපොරොත්තු. 2030 වෙනකොට ගෙඩි මිලියන 4200කින් වැඩි කරන්නට ඕන. සරලවම කියනොත් ඒක තමයි ජාතික ඉලක්කය.
0: එතකම අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පත්තර දිවයින පුවත්පත්තර සඳහන් කළ තිබෙන ප්‍රවෘත්තියකට. මේ අවධානය අද කුරුණෑගල අරෝෂණෙත් මිනගින්න වාර්තාවකට මේ අවධානය යොමු කරන්නේ. රිලව දැන් පලි බෝධකයක බය වෙන්න දෙයක් නැහැ. නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න මහතා කියන කතාවක් අද දවසේදී වාර්තා කළ තිබුණා. අපි මේ සම්බන්ධ වෙන්න තොරතුරු හොයලා බලන සූදානම්. දිවයින පුවත්පත්තර ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළ තිබුණා මේ සම්බන්ධයෙන් අද දවසේදී වාර්තා වන රිලව පලි බෝධකයෙක් ලෙස රජය නම් කර ඇත නිසා වගාවේ ඉන්න පලි බෝධකයන් විනාශ කර වගාව රැක ගන්නා ගොවියාට ඉදිරියට ඒ ආකාරයටම රිලවාද ගැටලුවක් නොවනු ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය මාත්‍ය නමල් කරුණාරත්න මහතා සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය මාත්‍යවරයා එසේ පැවසුවේ අමම්පොළ පැවති ගොවි හමුවකට එක් වෙමින්. එහිදී කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ රිලවා විශාල වශයෙන් වගාවට හානි සිදු කරන බැවින් රිලවාගෙන් ගොවියාට විශාල හානියක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ රජය රිලවා පලිබෝධකයෙක් ලෙස නම් කර හමාරයි. මේ විශ්වාස මම විශ්වාස කරනවා ඉදිරියට අනෙකුත් පලිබෝධකයන් මර්ධනය කරගන්නාසේම රෙලවාද මර්ධනය කරගෙන වගාවෙන් සරු අස්වැන්න ලබා ගනී කියලා, තවදුරටත් වගාවට හානි කරන සතුන් පාලනය කිරීම සඳහා 50%ක ගෙවීම් පදනම මත ගොවීන්ට වායු රයිෆල් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. පළාත් ඡන්දය මැති සභේ යතේ නීතිපති පාර්ලිමේන්තු කමිටුවට දන්වයි, විකල්ප 4කුත් ලබා දෙයි කියලයි අද දමිත් විජේ වික්‍රමසේකර ලංකාදීපට ගෙනෙන වාර්තාව ඉදිරිතුරු සටහන් වෙන්නේ පළාත් සභා මැතිවරණයේ පැවැත්විය හැකි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව නීති මගින් පමණක් බවත් මැතිවරණයේ පැවැත්වීම ප්‍රමාද වීමට හේතු වූ නීතිමය බාධක ජය ගැනීම සඳහා විකල්ප හතරක් තිබෙන බවත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කමිටුවට දන්වා තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් බවට පත් වුනේ.
0: මෛත්‍රීට නඩුදාන සාක්ෂි මාධ්‍ය රනිල්ට සමන්ට චෝදනා ගොනු කරන්න විමර්ශන සීඅයිටී නීතිපතිට දන්ව යද චතුර පමණුවයි වාර්තාවගෙන වෙත් තිබෙන මේ සම්බන්ධයෙන් අදවසදී වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත එත් එකම ජාපෙන් නිවේදනයක් නිකුත් කළ තිබෙනවා. රනිල්ගේ සංචාරය ගැන සොයන ලන්ඩන් ගිය සීඅයිටී නිලධාරීන්ට වැය වූ මුදල තාමත් රහසක් කියලයි අද ජාපෙන් නිවේදනයක් සඳහන් කළ තිබෙනවා. එත් එකම මෛත්‍රීට නඩුදාන සාක්ෂි මාධ්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් අපි දිවයින පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු.
1: චතුර පමුණුව ඇද වාර්තාව අරගෙනනේ රනිල්ට සමන්ට චෝදනා ගොනු කරන්න විමර්ශන සීඅයිඩී නීතිපතිට දන්වයි කියලා තද තොරතුරු සටහන් වෙනවා. වල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදලක් අවභාවිත කළ බව කියන චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මයේ රෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති බව රහස් පොලිසියේ නීතිපතිවරයාට දන්වා තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: ගාස්තු සංශෝධනයට ප්‍රතිචාර නැහැ. පෞද්ගලික බස් ධාවනය 50%කට සීමා කරනවා. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති කියන කතාවක් අද සුභහෂිනී සේනානායකයි වාර්තාවගෙන වෙත් තිබෙනේ දිනමින පුවත්පත වෙනුවෙන්.
1: Let's move to the Daily News newspaper ගිහන්. Sharp increase in dengue case in this year. Let's see about that news. Private bus operators to reduce running by 50%. Wants fare revision before schedules in July. For the more detail, Lanka Private Bus Owners Association President Gamonu Vijayaratna said their association has taken a decision to limit bus operations and accordingly it will be reduced 50% starting from today. Let's see more details about it in Sinhala.
0: අදවසේදී දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. මේකලා දිවයින පුවත්පත වාර්තා කළ තිබුණේ ඉල්ලා සිටි ගාස්තු සංශෝධනය නොලැබීම නිසා අද සිට ප්‍රයිවට් බස් ධාවනය බාගට බස්සයි චමින්ද සිල්වායි වාර්තාවගෙන වෙත් තිබෙනේ. ඉන්ධන මිල ඉහළ දැමීම නිසා ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් බස් රථ ධාවනය අද සිට 50% දක්වා අඩු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා කියලායි සටහන් කළා. තිබෙන්නේ අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණ ඇතුළු පිටුවල ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු සංශෝධනය කිරීමේ කටයුතු කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් හා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් එයට ප්‍රතිචාර නොලැබීම නිසා මෙම තීරණය ගත් බව විජේරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඉන්ධන මිල වැඩිවීම නිසා ඩීසල් වල යම් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එයට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා මේ වන විටත් බස් රථ 125ක් පමණ ධාවනයෙන් ඉවත් වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ ජූලි මාස මුල් සතියේ අනිවාර්යෙන්ම සිදු විය යුතු බවද එහිදී මේ මාස අග සිදු කරන ඩීසල් මිල සංශෝධනයද සැලකිල්ලටගෙන ගාස්තු සංශෝධනය කළ යුතු බවද විජේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කළ තිබුණේ. එතකම දිවයින පුවත්පතේම සටහන් කළ තිබුණා දිනමින පුවත්පත සටහන් කළ තිබුණා මේ කළා අද මේ බස්නාහිර ඩෙංගු වැඩි වෙයි කියලා රටපුරා රෝගී හු 336168 දෙනෙක් ඉන්නවා කියලා වාර්තා කළ තිබුණා අද සන්ධ්‍යා කරුණාරත්න ගිරණ වාර්තාවක.
1: Sharp increase in dengue cases this year. 3-day control program begins today. For the more in detail, National Dengue Control Unit Director Dr. Kapila Kannangala stated that the reporting of dengue patients this year shows a rapid increase of about 50-55% compared to last year. Let's see more details about it in Sinhala.
0: පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට පෙරේද දක්වා ඩෙංගු රෝගීන් 36,661 දෙනෙක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටස 74ක විශේෂ මදුරු මර්ධන වැඩසටහන් අද ආරම්භ කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කර තිබුණේ.
4: මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 36,661ක් වාර්තා වෙනවා. එයින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින්. අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා පියවර ගන්න කියලා. ජුනි මාස 8, 9, 10 යන දිනවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා දිස්ත්‍රික්ක 12ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 74ක. මේ සඳහා සෞඛ්‍ය කණ්ඩායම්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යන කණ්ඩායම් සියල්ලෝම සහභාගි වෙනවා. අපරීක්ෂාකාරී ලෙස ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හමු වුණොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය පියවර ගැනීමට අපි අපදෙස් දීලා තියෙනවා. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරය පිරිසිදු කරගෙන මේ ඩෙංගු රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට අපිට උදව් කරන්න කියලා.
5: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. Morning News Alert. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසත 4453 වන ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක 32 අංක 61 අංක 69 සහ අවසානයේට අංක 79 විදිහටයි සටහන් වෙන්නේ.
1: Megapower Jagrahi English Akshare Bada Patune R English Akshare Jagrahi Supiri Anke Bada Patuna Anka 8 Jagrahi Anka Sadahan Wanawa Anka 23 Anka 47 Anka 70 saha avasanita Anka 71 Api matak kare Megapower 2559 wana dinum bare Jagrahi English Akshare Jagrahi Supiri Anke saha Jagrahi Anka 4
0: දන නිදහනේ 2241 වන ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා H ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රහි අංක 28 අංක 31 අංක 63 සහ අවසානයේට අංක 82 විදිහටයි සටහන් වෙන්නේ.
1: හඳහන ජයග්‍රහි 1520 වන දිනම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහි ලග්න සංකේතයේ විදිහට බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තිබෙන්නේ කටක ලග්න සංකේතයේද කියලා. එතකම ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 21 අංක 24 අංක 37 සහ අවසානයේට අංක 47.
0: අද සම්පත 786 වන ජයග්‍රහ දිනම් වරේ දවසේදී ක්‍රියාත්මකුනේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙනකොට ජයග්‍රහි අංක 0 අංක 5 අංක 8 සහ අවසානයේට අංක 1 විදිහටයි සටහන් වෙන්නේ.
1: NLB ජය ජයග්‍රහි 479 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ S ඉංග්‍රීසි අක්ෂරය. එතකම ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 3 අංක 6 අංක 9 සහ අවසානයේට අංක 8.
0: සුබ දවසක් 327 වන ජයග්‍රහ දිනුම් වාරයේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහි අංක 4 අංක 22 සහ අවසානයේට අංක 47. එතෙකම සුබ දවසක් 327 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකය 8761 විදිහටයි සටහන් වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගැන ලක්ෂණ මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
0: විනාඩි 34යි.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරගන්න වෙලාව උදෑසන 6යි
2: විනාඩි 46.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.7 679 579
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහ

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙලවදස්න 6යි විනාඩි 43 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙන ප්‍රවෘත්තියකටයි අපි අවධානය යොමු කරන්න සූදානම් සිටින්නේ. අද භාණ්ඩාගාර ලේකම් අද මැතිසභා කමිටුවට කියලා වාර්තා කළ තිබෙනවා. හැකරු වාර්තාව විපරම් කරයි කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබෙන්නේ. අපි බලමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවල සඳහන් කළ තිබෙන තොරතුරු මොනවද කියලා. ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් $25,000,000 ණය මුදලක් පිටස්තර පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහභාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව අද රැස්වීමට නියමිතයි. මෙම කමිටුව රැස්වීමට මහභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරුම් මහතා ඇතුළු එහි ප්‍රධානීන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය වූ අවස්ථාවේදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව මහභාණ්ඩාගාර ලේකම්වරයා අප්‍රේල් 30 වනදා එහි පෙනී සිටියා කියලා සඳහන්. මහභාණ්ඩාගාරයේ එම වාර්තාව එහි නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට පසුගියදා බාර දෙනු ලැබුවා. එම වාර්තාවේ පිටු 100කින් පමණ සමන්විතයි. වාර්තාවේ පිටපත් කමිටුවේ සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනටමත් බෙදා දී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාව සඳහන් කරනවා කියලා අද දිවයින ලංකාදීප පුවත්පත සටහන් කළ සුජිත් හේවත්ජුලිගේ ගෙන සටහනක
1: දිවයින පුවත්පතටයි අවධානය. සඳුදාට වෙන වෙන රැස්වීම් බැහැ. මහජන ගැටලු විසඳීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා කාර්යාලවල පමණයි කියලා අද දිවයින පුවත්පත සටහන් කළ තින චමින්ද සිල්වා සහ නිමල් ගුණතිලකයි වාර්තාව අරගෙන ඉන්නේ. මහජන දිනය ලෙස නම් කර ඇති සඳුදා දිනවල භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් වලට සහභාගී නොවී මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැඳී සිටීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් අද සිට තීරණය කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවල තොරතුරු සටහන් වෙලා තියෙනවා. මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ රාජ්‍ය ආයතන සහ දේශපාලනික අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු වලට සහ

0: මහජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමේ සභාපති ආර් සෙන්තිල් මහතා සඳහන් කළේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: මලංකාදීප පුවත්පත ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය කියන වාර්තාවක බීම ත්‍රයදුරා දොස්තර ළඟ යකා නටලා මාංචු වලින් සරයම්ගේ බෙල්ල හිර කරලා කියලා සටහන. රය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියදුරකු බීමත්ව සිටින්නේදයි පරීක්ෂා කිරීම සඳහා ගලගෙදරු දිසාරෝහලේ වෛද්‍යවරයෙකු හමුවට පෙරේදා සවස ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් සැරයන්වරයෙකුට පෑනකින් ඇන තුවාල කර තවත් පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල අත්මාංචු දමා තිබූ දෑත්වලින් සිර කර කලහකාරී ලෙස හැසිරමින් සිටියදී රෝහලේ සිටි අයගේද සහාය ඇතිව බලවත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කරගත් බව ගලගෙදර පොලිසිය සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
0: දලුව මෝය කටේ දිය නෑ අක්ක නගෝ ඇතුළු තිදෙනෙක් මරුගේ කටේ. මම දියේ විනාඩි 10ක් විතර පොළ බැදුවත් මට ඉතුන් දෙනාව බේර ගන්න බැරි වුණා. මියගේ තරුණයාගේ පියා තමයි මේ විදිහට සටහන් කරන්නේ. මෙතන මැරුණු 20කගේ විතර මරණ පරීක්ෂණ මම කරලා තියෙනවා. හදිසි මරණ පරීක්ෂක සඳහන් කරනවා කියලා දත් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර දිවෙන්ඩගෙන පුවතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. නොරොච්චුලේ දලුව මෝය කටේ දියනාමින් සිටි තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු දියගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නොරොච්චුල පොලිසිය සඳහන් කරනවා. පෙරේදා මෙලෙසින් අවාසනාවන්ත අන්දමින් මිය ගියොස් ඇත්තේ පුත්තලම නිල්ලඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17, 21, 25 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරයෙක් බවයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර විදියට දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
1: රොටි දන්සලේ මාරක අනතුර කැබ් හිමිකරු ඇතුළු දෙදෙනෙකු රිමාන්ඩ් මේගොඩ පොලිසියට බහර වෙලා කඩුවෙලකේ බුද්ධික කුමාර් සිරිගෙනන වාර්තාව මේගොඩ මන්සන්දේ ආසන්නයේ පැවති රොටි දන්සල පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර 6 දිනක ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කැබ් රථයේ හිමිකරු සහ තවත් අයකු ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා ඊයේ නියෝග කර තිබුණා. මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු බව කියන කුඩාමාදුව සිද්දමුල්ල පිළියන්දල ලිපිණේ පදිංචි කරවක වන අත්නායක දොන් වසන්ත කුමාර නැමැත්තෙකු සහ පැලැන්වත්ත පන්නපිටිය ලිපිණේ පදිංචි කරවක වන SK කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ල කුමාර නැමැත්තේ කියලා සඳහන් සකකරුවන් දෙදෙනා නීතිඥයෙකු සමග මීගොඩ පොලිසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා කියලත් අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
0: වාහන අංකතහඩු මුද්‍රණය ඇරඹේ. සුවශිනි සේනානායකය වාර්තා වරගෙන ඉන්නේ. වාහන අංකතහඩු මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට නිල වශයෙන් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. වසරක පමණ කාලයක් තිස්සේ මුද්‍රණය කිරීම සඳහා තාවකාලිකව නවතා තිබූ අංකතහඩු මුද්‍රණය මේ අනුව නැවත ආරම්භ කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: වෙසක් පොහෝදා බල්ලන්ට පොල්ලකින් පන්න පන්නා පහර දීලා විධායක බැංකුවනට පොලිස් ඇප ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි අද වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරලා. ඉකුත් වෙසක් පුන් පොහෝදා රාත්‍රී කාලයේදී මහරගම පතිරිගොඩ පාරේ සැරසරන වීදිසුනකයන් හඹා යමින් පොල්ලක් රැගෙන පන්න පන්නා පහර දුන්නේ යයි කියන රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියෙන් ඩිලයක් හොබවන කාන්තාවක මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගොටගෙන පොලිස් ඇප මත උදාහරණ ලැබුවා. මෙම කාන්තාව උපාධි ධාරුණියක බවද මහරගම පොලිසිය නිලධාරියෙකු ලංකාදීප පුවත්පතට සටහන් කර තිබුණා. වෙසක් පුන් පොහෝදා සහ ඊට පසු දින අලුයම් කාලයේ යතුරුපැදියකින් පතිරගොඩ පාරට පැමිණ එම යතුරුපැදිය නවතා සුනකයන් හඹා යමින් සුනකයන්ට පන්න පන්නා පහර දෙන අයුරු යතුරුපැදිය පදවාගෙන ගොස් එක් සුනකයෙකු යට කිරීමට උත්සාහ කරන අයුරුද එම මාර්ගවල නිවාසවල සවිකර තිබූ CCTV කැමරාවල රූපරාමු පරීක්ෂා කර බැලීමේදී පෙනෙන්නට තිබූ බව පොලිසිය සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කළා තිබෙන්නේ. එතක මේකලාද කාලගුණයේ පැත්තෙන් වාර්තාවන තොරතුරු මොනවද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද උදැසන නිකුත් කරපු කාලගුණ නාවැකි මොන වගේද කියලා හොයලා බලන්නයි අපි සූදානම් වෙන්නේ.
0: බස්නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් පිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අනුරාධපුර සහ අම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි සඳහන්. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 5 කිලෝමීටර 40 සිට 50 දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින සිසු ප්‍රදේශවලත් විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 දක්වා වූ තරමක තද සුළං ඇතිවිය හැකි කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදැසන 5:30 ට නිකුත් කළ නිවේදනයේ සඳහන් කරන්නේ.

0: ලකඩ බෝනින් නිවුස් අලට හැංගෙන වෙලාම දක්රන වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: Around the World. බලව දසන හැ විනාඩි 56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවල වාර්තාවන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: ඇමරිකාව සහ ඉරානය සති අන්තයේදී යලි ඇවිලේ. කුවේට්, බහරේන් රටවලටත් මිසයිල් ප්‍රහාරයක් කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මකවද දෙපාර්ශවයෙන්ම අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ඇමරිකානු හමුදාව සති අන්තයේදී ඉරාන ඩ්‍රෝන සහ රේඩාර් පද්ධති ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුර වෙත මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියට ඉහළින් පිහාසර කළ ඉරානයට අයත් ඩ්‍රෝන හතරක් බිඳහෙළූ බව ඇමරිකාවේ මාධ්‍යම හමුදා අනදෙන මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉරානයේ සිරික් සහ කිෂ්ම් යන දූපත්වල පිහිටි රේඩාර් පද්ධති රැස්සකට පහර දුන් බවත් එහි වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි විදේශ පිටුවෙන් යන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ලංකාදීප පුවත්පතරයි අපි අවධානය යොමු කරන මේකලා දවසේදී වාර්තා කළ තිබුණා. චමරි විශ්මි පුහුණුකරුගේ උපදෙස් අකුරටම පිළිපදිති කියලාද සටහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ඡායාරූප සහිතව ලංකාදීප පුවත්පත සටහන් කළ තිබුණා තොරතුරු.
1: ආයි බලබල ඉන්න දෙයක් නෑ, ගිහිල්ලා එන බෝලෙට ගහන එකයි තියෙන්නේ. ලකුණු පෝරුවට එන ලකුණු සංඛ්‍යාව කලින් තරඟවලට වඩා වැඩි වෙන්න ඕන. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වගකීම බාර ගැනීමෙන් පසු පුහුණුකරු ජෙමි සිඩසන් මහතා ක්‍රීඩිකාවන්ට පැහැදිලිවම කියා සිටියේ ඒ විදිහටයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. චමරි අතපතු සහ විශ්මි ගුණරත්න යන දෙදෙනා පුහුණුකරු ආදුණු උපදෙස් අකුරටම පිළිපැද්දා. චමරි සහ විශ්මි යන දෙදෙනාගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිහරඹෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කාන්තාව එංගලන්තයේ ඩාබි නුවරදී සෙනසුරාදා පැවති ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම පාකිස්තානු කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩලු 9ක පහසු ජයක් අත්කරගත්තා කියලාත් අද ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා පිටුවේ සටහන් වෙලා තියෙනවා.
0: එතකම 15 වන රන් මහා සටන පිළිබඳවත් අපි මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. රන් සටන පිළිබඳව මෙවර මාතර රාහුල විද්‍යාලය ජයග්‍රහණ හිමි කරගනු ලැබුව පන්නපිටියේ ධර්මපාල විද්‍යාලයේ පරාජය කරමින් ඊයේ දවසේදී පැවැත් වුණු එක් දින තරගයේ ලකුණු 23කින් ජයග්‍රහණය කිරීමට මාතර රාහුල විද්‍යාලය ඊයේ දවසේදී සමත් වුණා. ඒ වගේම තමයි ඉතිහාසයේ
1: ප්‍රථම වතාවට
0: රාහුල විද්‍යාලය මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. අපි මේ පත්‍රවල ක්‍රීඩා තොරතුරු වලින් පස්සේ යන්නේ පත්‍රවල වාර්තා කළ තියෙන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටූන්ස්
1: අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ. දැන් පඳුරකට පයින් ගහන්නත් බයයි, ඒමුකෝ වෙන්ඩ ජනාධිපතිලා හැමතැනමනේ කියලා තමයි අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
0: දිවයින පුවත්පත ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ රනිල් සජිත් ළඟදීම එකතු වෙනවා කියලා. සජිබේ මහලේකම් මද්දුම බණ්ඩාර කියන්නේ ඒ කියන්නේ අද නොවේ හෙටද කියලායි පංකජ රවින්දගේ සරදම් අදවසදී ජාරද්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් සඳහන් කළා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පත පංකජ රවින්දගේ සරදම් කාටුනේ දැන් නයි මුගට එකතු වෙගෙන යනවා. තනතුරු බෙදාගනිද්දී ආයෙමත් නයි මුගටම වෙයි කියලා තමයි සඳහන් කළා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: අපි ඉලක්කන මෝනින් නිවුස් ඇලට් නිමා කරන තෝරාගත් ශ්‍රී සමයන් කාටුනේ දෙවෙන පුවත්පතේ ටිකට් අරන් ගිහින් ඩ්‍රිලබුන්ගේ නැටුම් කෝලම් බලන්න වෙන රටවල් තියෙනවලු. අපේ රටේ තියෙන රිලව් එළවන්න වෙහිළු වැඩ කරන ඇමතිලගේ කෝලම්න කියලයි අද දවසේදී වාර්තා කළ තිබෙන්නේ ශ්‍රී සමයන් කාටුනෙන්. අපි ලක්කන මෝනින් නිවුස් ඇලට් හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: ਲੱਖਾਂ ਦੇ
1: Good morning, Uday. How are you doing?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිත්ව එක එකයි හතයි හයිසේ හත්ත නමයයි පන්සේ හැත නමය
2: අඩසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: Good morning, Subodaya Sanak.
1: Good morning, Subodaya Sanak.
0: අද ජූනි මාසේ 8 වෙනිදා අද බස් ස්ට්‍රයික් එකක් තියෙනවා.
1: ඔව්.
0: 50යිද කොහෙද බස් දුවන්නේ අද? 50ක් වෙනකන් අඩු කරලා තියෙනවා.
1: වාගෙට වාගයයි.
0: එතකොට දැන් පාරේ ඇත්තේ ගොඩක් අය. තමන්ගේ පෞද්ගලික වාහනයක් තියෙන කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලෝකෙ වැඩිපුරම ස්ට්‍රයික් එහෙම නැත්නම් වැඩ වර්ජන උද්ඝෝෂණ පැවැත්වෙන රටේ තවත් එක්තරා දවසක් අද. ඉතින් ඒ උදේ පාන්දරේ දැනෙන අභිමානය. ඒක මාර අභිමානයක්.
1: දැන් උදේට ඔෆිස් යන අයට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද?
0: ඔය තෙල් මිල නිසා වැඩ වර්ජන කරනවා නම්.
1: හා?
0: එහෙනම් ඒක හේතුවක් කරගෙන නේද? වැඩ වර්ජන කරනවා නම් අපිත් වැඩ වර්ජන කරන්න ඕනේ. මොකද බස් රථ රියදුරන් එහෙම නැත්නම් කොන්දොස්තර මහතුරු බස් කර්මාන්තයේම විතරක් නෙවෙයිනේ තෙල් ගහලා දුවන්නේ. මොකද අනිත්
1: ඒවා අපි යන්නේ.
0: ඒක තමයි. අනිත් ඔය පෞද්ගලික වාහන වතුරෙන් දුවන්නේ නැහැ නේද? ත්‍රී විල් හයර් කරනයි ප්‍රවාහන මේ සේවා සපේනයි.
1: ඔව් දැන් ඔය තත්ත්වෙකින් අපි බස් එක යන්න හිටියා. දැන් ඉතින් ඒකත් නැහැ.
0: දැන් ඒකත් නැහැ. කොහොම හරි මේ ඊටාම මේක සාධාරණද අසාධාරණද කියනවා නෙමෙයි අවසානේ ගත්තම තෙල් මිල කියන එකේ වැඩිවීම කියන එක බලපාන ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් බස් අය මේ විදිහට වර්ජනය කරනකොට තව තවත් මේක පුරුද්දක් කරගන්න.
1: තව තව දේවල් වර්ජනය කරන්න ගන්නවා.
0: ඔව් මේක දැක්කම ඒගොල්ලන්ට පුළුවන් නම් ඇයි අපිට බැරි?
1: ඔව්
0: කියලා. සමහර තැන්වල මේ කියන වර්ජන වලට එහෙම නැත්නම් උද්ඝෝෂණ වලට එහෙම නැත්නම් විරෝධතා වලට පෙළඹෙන්න පුළුවන්. අවසානයේ අපේ දෛනික රාජකාරී වල තමයි මේක බලපෑම සිද්ධ
1: වෙන්නේ. සතිය දවස පටන් ගන්නම දවස.
0: ඔව් දැන් ඔෆිස් වල පරක් වෙලා එනවා. ඊට පස්සේ විශේෂම රාජ්‍ය ආයතන වල එහෙම නේද?
1: හ්ම්.
0: ඊට පස්සේ වැඩ ටික තව පරක් වෙනවා. කොහොමත් පරක් වෙනවා රාජ්‍ය ආයතන ගොඩක් ඒවැ නේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. හරි. ඒ කොහොම වුණත් ඉතින් අපි අපේ වැඩ කටයුතු ටික පරක් වෙන්නේ නැතුව නිසි වෙලාවට ආරම්භ කරමු.
1: ඔව්.
0: යම් කෙනෙක් මේලා පස්සාට පත්තලා ඇති. නමුත් ලංගමේ ලංකා ගමනාගමන මණ්ඩලේ බස් රථ ටිකක් වැඩිපුර දහවනේ වෙයි අද. ඩිපෝවල නිකාං ඔහේ නේද? තියෙන ඒවත් තියෙනවනේ.
1: ඔව්. එතකොට දැන් අද ඒව එළියට දාලා
0: කට්ටිය
1: වෙනුවේ.
0: ඔය අවශ්‍ය කරන සේවය මේ අදවත් මේ හරි විදිහට පොඩ්ඩක් ඒ ටික
1: දුන්නොත් හොඳයි.
0: වැඩක් නෑ නැත්තම් අද නැති බස් මොකටද?
1: මොකටද?
0: හරි. එහෙනම් අපි දවස පටන් ගත්තා. ස්ට්‍රයික් එකක් ගැන දවසක් පටන් ගන්න තරම් අපි මාර රටක්
1: නේ. දිනු
0: දිනුනේද?

0: මේ කියන එක මේ මතක නෑ කියලා කියන්නේ මිනිස්සුන්ට ඒකට අපි කියනවා ඩිප්‍රෙෂන් කියලා.
1: ඩිප්‍රෙෂන්
0: නෙමෙයි ඒකට කියන්නේ.
1: ඒකට කියන්නේ
0: ඔව් මේ කියන්නේ ළඟ මතකේ ඩිප්‍රෙෂන් නේ සමා වෙන්නේ මේ වචනේ. ඩිමෙන්ෂියා කියලා. ඩිමෙන්ෂියා.
1: හරි.
0: මේ කියන එක මේ මතක නෑ.
1: ඩිප්‍රෙෂන් කියන්නේ දුකට ඇති වෙන එකක්
0: නේ. ඔව් ඩිප්‍රෙෂන් ඔව් ඩිප්‍රෙෂන් කියන්නේ ස්ට්‍රෙස් එක හරහා ලොකු කතාවක් අපි කෙටි කරලා ගත්තොත්.
1: හා
0: ඩිමෙන්ෂියා.
1: ඔව්.
0: ඩිමෙන්ෂියා කියලා කියන්නේ මේ කියන්නේ ළඟ මතකේ නැති වෙනවා කියන එක නේ. දැන් බලන්න බෙන්ජමින් නෙතන්‍යාහු හරි ඉක්මනට මෙහෙම කරනකොට ගොඩක් දේවල් අමතක කරනවා.
1: ඔව්.
0: දැන් ඉරානයෙන් ගැහුවා ඊශ්‍රායලයට.
1: හරි.
0: ඊයේ මෙහි ලංකාවෙන් නම් රාත්‍රිය ඒ වේලාවෙන් වෙනස් වෙන්න පුළුවන්. ඊශ්‍රායලයට සෑහෙන ප්‍රහාර එල්ල වුණා ඉරානයෙන්.
1: ඔව්.
0: ඔය සටන් විරාම කතා අනම් මන ඔක්කොම ඉවරයි.
1: ඒව තිබුණේ නැහැ.
0: ඔව් ඒව ඉවරයි දැන්. හරි. මොකද දැන් එහෙම ගහන්න පටන් ගන්නකොටම ඇමරිකානු නායකයා කියලා තියෙනවා ඊශ්‍රායලයට ඔයා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන්න එපා කියලා. ඔළුව වන්නලා ඉන්න ඇති.
1: ඔව්.
0: ඔන්න මේ සුළු මොහොතකට පෙර නැවත ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ඊශ්‍රායලයේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ යානා හරහා ටෙහරාන් වලට ගහනවා කියලා. දැන් ආයුද්ධය අවිල්ලා තියෙන්නේ. අද උදෑසන වෙන විට තත්ත්වය මේ කියන්නේ. අපි හිතුවා ටික කාලෙකට මේක
1: නවත්වයි කියලා.
0: සාම කතාවක් එක්ක තියෙන නිසා සමහර විට මේක සාමයේ පැත්තට ගමන් කරයි කියලා. තාමත් තියෙන අපිට එහෙම බලාපොරොත්තුවක්. හැබැයි ඊයේ මේ කියවුණු පය 20ක විතර කාලය ඇතුළේ යලි මේ රටවල් දෙක ඇවිලෙන්න පටන් අරන්
1: තියෙනවා.
0: ඊට පස්සේ ඕකේ බලපෑම අපේ වගේ පුංචි රටවලට එනවා. ඊට පස්සේ අපිට අර කියනවා වගේ තෙල් මිලට අපි හරි ඉතින් බස් රථ රියදුරු සාධාරණයි වගේ හිතෙන්නේ නැද්ද
1: දැන් නවත්තලා තියෙන එක.
0: ඉතින් මේ හරි බාණ්ඩ මිල ඉහළ යාම කියන එකට ඊට පස්සේ මේක බලපානවා අනිවාර්යෙන්ම. අපේ ආර්ථිකයෙන් ඉතින් නේද? අපේ ආර්ථිකය කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණා මෙහේ ආර්ථිකය ඉහළ
1: වෙනවනේ.
0: ඒ තරම් ලස්සන ආර්ථිකයක් අපේ රටට තියෙනවනේ.
1: එහෙ තමයි ප්‍රශ්නේ වෙන්නේ. හැබැයි මෙහෙ තමයි උත්තර දෙන්නේ.
0: අපි ඉක්මනට මතක් කරලිමු. අපි විජය නිෂ්පාදනය මතක් කරමු. ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා. ජාත්‍යන්තර වෙළඳපොළේදී දැන් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කැමරික රස කරගන්න, විජය නිෂ්පාදන එකතු කරගන්න. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළුබඩ ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන හැම එකක්ම ලැබෙන විජය කියලා නම්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගැනීම සිදු කරන්න.
0: ඒ වගේ මතක් කරනවා වගේ ගෙදර තියෙන මොනේ ඖෂධ අතරේ ක්‍රිමරාජු කරල් සහ ගුලි, ඒ වගේම කැස්ස වෙනුවෙන්ම තියෙන පැණිය වෙන්න පුළුවන්. එම නැත්තම් වගේ හන්දිපත්‍රු දාව සම්බන්ධව ගන්න තියෙන බාම් එක වෙන්න පුළුවන්. මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා ක්‍රිමරාජ නිවසින්නේ.
1: 75 වසරකට වඩා විශ්වාසය දිනාගත තැනක් තමයි ක්‍රිමරාජ ඖෂධ කියලා කියන්නේ. ඉතින් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමරාජ කියන නමින් මිලදී ගන්න පුළුවන්කම දැන් තියෙනවා. දැන් අපි හැමදාම කතා කරන්නේ ක්‍රිමරාජ කරල් ගුණී ගැන. එතනින් එහාට ගියාලා එතනින් එහෙට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා වැල්මී පැණි හදිස්සිය කැස්සක් හෙම්බිරිස්සාවක් කිය විදිහට හැදුණොත් ගෙදර තියෙන්න ඕන දෙයක් තමයි. ඉතින් ඒ වගේම තමයි උණක් හෙම්බිරිස්සාවක් හැදුණාට පස්සේ ක්‍රිමරාජ පේයාව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලට පුළුවන් මිලදී ගන්න 0742 9200 62 වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න.
0: මහජන සම්පත වදන්වා ජාතික ලොතරැයි මණ්ඩලය වාට හඳුන්වා දීලා තියෙන කාලයක් තිස්සේ දිනවන සුපිරිම ටිකට් එක. මේ ටිකට් එකට වියදම් කරන මුදල විශේෂයෙන්ම දිනුමක් තිබුණා නැත්නම් රටේ සංවර්ධනයට දායක වෙනවා.
1: මේ මහජන සම්පත ලොතරැයි ගැන කතා කරනකොට ලොතරැයිලුව රජකිරුල තමයි දැන් මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත ලොතරැයි ජයග්‍රහයකින් බෙහෙ කරන විතරක් නෙවෙයි, ඒකම විදිහටම රටේ සංවර්ධනයට දායක වෙන ගමන් තමයි ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ආරත් පුලංකම ජයග්‍රහකෙක් වෙන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න.
0: උදේ 7:21

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: தை வினாடி திஸ்துணை விழாவு ஜாதிகள் உத்தராய் மண்ணில் ஈ தவசு கத்து டிக்கெட் டிக்கி அத்துட்டு கண்ணு அபி வாசனாவன் தான் கட்டுக்க கேன சூதானம் வெண்ணி
1: දිනම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ ආරක්ෂරය සුපිරි අංකයේ උනේ අංක 8 ජය අංක පිළිවෙලින් අංක 23 අංක 47 අංක 70 සහ අංක 71 දන නිදානිය 2241 වෙනි දිනම් වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ H අක්ෂරය වෙනකොට ජය අංක 28 අංක 31 අංක 63 සහ අංක 82 හඳහන 1520 දිනම් වාරයේ තමයි දවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්නයේ උනේ කටක ලග්නය ජය අංක අංක 21 අංක 24 අංක 37 සහ අංක 47 අද සම්පත 786 වෙනි දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ ආරක්ෂරය වෙනකොට ජය අංක අංක බිංදුව අංක 5 අංක 8 සහ අංක 1 එන්එල්බී ජය 479 වෙනි දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ එස් අක්ෂරය වෙනකොට ජය අංක අංක 2 අංක 6 අංක 9 සහ අංක 8 සුබ දවසක් බලමු 227 වෙනි දිනම් වාරයේ තමයි ඊ දවසේ ක්‍රියාත්මක වුනේ ජයග්‍රාහි ලග්නය මේෂ ලග්නය වෙනකොට ජය අංක අංක 4 අංක 22 සහ අංක 47යි ඔබට වාසනාව ගෙනාවේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සෙන්ටිග්‍රේඩ් කොලැබොරේෂන්

0: හතයි විනාඩි 38යි. අපි සමහර වෙලාවට සමහර අපේ යාළුවන්ට එහෙම කියනවා ටිකක් කාලා එහෙම මහත් වුණාට පස්සේ ලොකු බඩක් ලොකු කඳක් එහෙම ආවට පස්සේ අපි ආර කියනවා මොකද කියන්නේ පොඩි කාලේ එහෙම කිය
1: බලන්නකෝ ඔයාගේ හැටි කියලාද
0: බතලයා කියන ඌරෙක් වගේ කියන නේ අපි ගොඩාක් වෙලාවට අපි සමාජින් අපේ අපි දන්න කෙනාට තමයි කියන්නේ ඔය සත්තුන්ගේ නම් මෙහෙම කියනවනේ බලන් හැටි වඳුරෙක් වගේ බලන් උඹේ රිලා මූණ මම මේ කියන්නේ මේ ඒක හොඳ නෑ ඒක අපහාසයක්
1: නේ මම කියන්න හොඳ නෑ ඉතින් කට්ටියට ඒක වුනේ
0: බෝරුවෙක් වගේ වැඩ කරනවා
1: ඒක නම් හැම වෙලේම කියනානේ
0: ඒක නිතරම කියනානේ අපි ඩ්‍රයිව් අපි කියලා තියෙන ඩ්‍රයිවිං කරනකොට අපිට ඒක කියන්න වෙනවනේ අර ඒ වගේ අපි ඔය අරයා මෙයා වගේ කියලා කියන අතරේ වඳුරෙක් වගේ රිලවෙක් වගේ කියලා කිව්වම ඒකේ පොඩි සාධාරණ එකක් තියෙනවනේ
1: සාධාරණ එකක් ඔව්
0: ඒකට හේතුව අපි පරිණාමය ඉගෙන ගන්නකොට අපි දන්නවා නේද ඔය අපි එන්නේ අපි වැවතගෙන ඉන්නේ
1: වඳුරු පරම්පරාවේ
0: වඳුරන්ද අයිතිවන එක්තරා නේද ඒ ෆැමිලි එකකින් තමයි ඉන්නේ එතකොට මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් මිනිස්සු හැදුනේ වඳුරන්ගෙන් නම් ඇයි තාම සමහරු කියන්නේ වඳුරන්ගෙන් පැවතෙනවා කියලා ඇයි තාම ලෝකේ වඳුරෝ ඉන්නේ කියන එක හරි මේ පරිණාමවාදී ගැන කතා කරද්දී ලෝකේ ඕනම කෙනෙක් අහන හැමෝටම තියෙන පොදු ව්‍යාකූල ප්‍රශ්නයක් තමයි මේක හැබැයි මේකට ඕනේ විද්‍යාත්මක උත්තරයක්. හරි? ඒ කියන්නේ විද්‍යාත්මකව ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? පරිණාමය කියන්නේ ඉනිමගක් වගේ එකක් නෙවෙයි.
1: ඔව්.
0: ඒක ඇවිල්ලා අතු බෙදුණු ගහක් වගේ එකක්. පරිණාමයේදී සිද්ධ වෙන්නේ එක සතෙක් සම්පූර්ණයෙන්ම තව සතෙක් බවට පත්වෙන එක නෙවෙයි.
1: හා?
0: ඔයා ඉගෙනගත්තද විද්‍යා පාඩමේදී පරිණාමය ගැන?
1: ඔව්.
0: හිටියද ඉස්කෝලේ යන කාලේ?
1: ඔව් හිටියා.
0: හිටියා. එතකොට එහෙනම් වෙන්නේ මොකද්ද දන්නවද?
1: හා?
0: එකම ජීවි කණ්ඩායමකින් කාලයත් එක්ක භූගෝලීය පරිසරය අනුව අතු කීපයක් බෙදිලා ඒ අතු විවිධ පරිසරයන්ට හැඩගැසෙමින් වෙනස් වීමින් ඒ ජීවීන් බවට පත් වෙනවා.
1: එහෙමම මිනිස්සෙක් වෙනවා කියලා නෙවෙයි හැරම් මේ කියන්නේ.
0: එහෙම නෙවෙයි. ඒ කියන්නේ වඳුරු අපේ ආච්චිලා සීයලා නෙවෙයි. කසින්ලා නෙවෙයි. කසින්ලා.
1: එහෙම හිතන් හිටියා නම් එහෙම නෙවෙයි කසින්ලා.
0: කසින්ලා. නෑදෑය විතරයි.
1: ඔව්.
0: ආච්චිලා සීයලා නෙවෙයි. මිනිස්සු වඳුරෝ සහ ඔය අපේ කියන හැමෝටම මීට වසර මිලියන 25කට විතර කලින් අතීතයේ හිටියා එක පොදු එක්කෙනෙක් කවුද යා
1: පූර්වජයෙක්
0: හිටියා කාලයත් එක්ක ඒ පූර්වජයාගෙන් බෙදුණු එක අත්තකින් තමයි වර්තමාන වඳුරු බිහි වෙලා තියෙන්නේ තව අත්තකින් මීට වසර

0: අපිට ළඟයි chimpanzee කියන අය.
1: chimpanzee යගේ DNA 98%ක් 99%ක් මිනිස්සුත් එක්ක සමානයි කියලා කියන.
0: හා.
1: ඒකට හේතුව අපේ මුතුන් මිත්තන් එකම වීම.
0: හා.
1: තේනවා. ඒ කියන්නේ අපි වඳුරන්ට නෙමෙයි ළඟ chimpanzee යන්න.
0: අන්න ඒකනේ.
1: එතකොට ඇයි තාම වඳුරෝ ඉන්නේ?
0: ඇයි ඉන්න හොඳ නැද්ද?
1: නෑ හොඳ හොඳයි. මං අහන්නේ මේ මේ විද්‍යාත්මකව මේකට මොකක්ද තියෙන උත්තරේ? වඳුරෝ ඉන්න පරිසර පද්ධතිය. ඒ කියන්නේ ගස් කොළන් වනාන්තර ඇතුලේ ජීවත් වෙන්න වඳුරන්ගේ ශරීර හැඩය.
0: ඔව්.
1: වලිගේ කඩිසරකම උපරිමයට ගැලපෙනවා.
0: හා.
1: ඉතින් ඒ පරිසර ඇතුලේ ඒගොල්ලෝ සාර්ථකව ජීවත් වෙන නිසා ඒගොල්ලෝ වඳ වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මිනිස්සු බවට පත් වෙන්නේ නෑ.
0: හා.
1: එහෙම අවශ්‍යතාවයක් නෑ. මිනිස්සු බවට පත් උනේ වනාන්තර වලින් මිදිලා තැනිතලා බිම්වලට ඇවිල්ලා ඒවට හුරු වෙලා දෙපයින් ඇවිදින්න පටන් ගත්තු වෙනත් අත්තක පිරිසක් අරාර කියපු පළවෙනියට කියපු ගහේ වෙන අත්තකය තමයි
0: අපි. අත්තකය තමයි මේගොල්ලෝ කියන්නේ වඳුරෝ.
1: ඉතින් අද ලෝකේ වඳුරෝ ඉන්න එක පරිණාමවාදීට පටහැනි දෙයක් නෙවෙයි. ඒක පරිණාමවාදයෙන් කලින්ම පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඉතින් අපිට සමහරවල්ලාට අපේ එනවනේ අපේ මොලේ පොඩ වැඩි වුණාම අපි මේවට ඇටෑක් කරන්න ගන්නවා.
0: ඔව්.
1: නේ ඉස්කෝලේන කාලේ ජීව විද්‍යාව ඉගෙන ගද්දි මේ වගේ ප්‍රශ්න සමහරට අපිට හිතෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් වැඩි වියට ආවම අපි ලෝකේ ගැන දැනගන්නකොට AI ඇසුරු කරනකොට අපි ගොඩාක් කලාට හිතනවා අපි තමයි ගොඩාක් ඒවා දන්නේ කියලා.
0: දන්නේ.
1: ඒ හින්දා අපි ගොඩාක් ඔය ඒ කාලේ ඉඳන් එන සමහර මතවලට එහෙම චැලෙන්ජ් කරන්න ගන්නවනේ.
0: ඔළුව උදුම්මගෙන ඉන්නේ අපි.
1: ඔව්. අපි හිතනවා මේක කොහොමද? ඒක එහෙම නෙවෙයි මෙහෙමයි මේක මෙහෙම මෙහෙම. සමහර තැන්වල සාධාරණයි. ඒත් සමහර තැන්වල විද්‍යාත්මකව ඒව පැහැදිලි කරගන්නකොට අපි හිතන විදියම නෙවෙයි.
0: කතා ගොඩයි. උදේ 7:43 දැන්.

0: හතයි විනාඩි පණහයි වෙලාව මේ ඔක්කෝම දේවල් සිද්ධ වෙන අතරේ ක්‍රීඩා පිටියේ තොරතුරු ගැන හොයලා බලනකොට ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් මැච් එකක් යනවා. තරඟ ටිකක් මේ දවස්වල යනවා. ඊට පස්සේ තව අපේ රුමේෂ් තරංග සුපිරි හෙල්ලවිසි කිරීම ගැන කතා කරනවා. ෆිෆා වර්ල්ඩ් කප් එක ගැන කතා කරනවා. ෆිෆා වර්ල්ඩ් කප් එක ගැන කතා කරනකොට මේ පහුගිය දවසක මරු වැඩක් වුණා. ලියෝ පාප්පහන්සේ එක්තරා සංචාරයක් අතරතුර එතන මේ මාධ්‍යවේදීන් පිරිසක් මුණ ගැහුණු වෙලාවක පාප්පහන්සේගෙන් ඇහුවා මේ පාර පාප්පහන්සේ කාටද සපෝට් කරන්න කියලා. ඉතින් මොකද එක්තරා අවස්ථාවක පේරු රාජ්‍යයට සහයෝගය දක්වන්න උන්වහන්සේ කටයුතු කරා මීට කලින් අවස්ථාවක. මේ පාර ෆිෆා එකේදී පාප්පහන්සේ ගැහුවා ඔබ වහන්සේගේ සපෝට් එක කාටද කියලා. උන්වහන්සේ කිව්වා කෙලිම ඇමරිකාවට කියලා.
1: ඇමරිකාවට
0: තමයි මේ පාර සපෝට් කරන්නේ. ඒකට හේතුව මේ පාර පේරු රාජ්‍ය ක්‍රීඩා කරන්නේ
1: නැහැ.
0: එතකොට ඊට පස්සේ ඇහුවා බාසිලෝනා කණ්ඩායමද රියල් මැඩ්‍රිඩ්ද කියලා. ඊට පස්සේ කිව්වා මම රියල් මැඩ්‍රිඩ්. හැබැයි මේ හැම තැනකම උන්වහන්සේ කිව්වා මම මේ උත්තර දෙන්නේ පාප් වහන්සේ විදිහට නෙවෙයි, මම උත්තර දෙන්නේ සාමාන්‍ය
1: රසිකයෙක්
0: විදිහට. ඔව්, ෆුට්බෝල් රසිකයෙක් විදිහට. ඒ නිසා මේවා මාධ්‍ය දානකොට හරි විදියට දාන්න. හැබැයි වා දැක්කද මාධ්‍ය වාර්තා කරලා තිබ්බා පාප් වහන්සේගේ සහයත් ඇමරිකාවට කියලා. සාමාන්‍ය මාධ්‍ය කියන්නේ ඒ කියන්නේ ඒ අවධානය ගන්න ඔය හෙඩ්ලයින් එකක් තම්නෙල් එකක් නේ, නිවුස් එකක් කියව ගහනකොට මේ ආකර්ෂණයක කියවන්න මිනිස්සුන් ගෙන්න ගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවානේ අපි මාධ්‍යින් දන්නවනේ. ඒ වගේ ගොඩක් ජාත්‍යන්තර මාධ්‍ය මේක වාර්තා කරලා තිබ්බේ එහෙම පාප් වහන්සේගේ සහය අමරිකානු කණ්ඩායමට කියලා. ඉතින් මේක අර පිටකවර විතරක් බලලා හිටපු අය ගොඩක් අය මේවට කමෙන්ට්ස් එහෙම දාලා තිබුණා. එහෙම කොහොමද පාප් වහන්සේ එහෙම කරන්නේ? ඇත්තටම උන්වහන්සේ කියලා තියෙන්නේ පාප් වහන්සේ විදිහට නෙවෙයි,
1: රසිකයෙක් විදිහට මේ විලාසය කියලා.
0: ෆුට්බෝල් රසිකයෙක් විදිහට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ගත්තම
1: සහයෝගය දෙන කණ්ඩායම
0: ගැන. ඔව්, සහයෝගය දෙන්නේ එහෙම කියලා. 7:52 වෙලාව අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරනවා. ඩීප් ටෙක් කියලා කියන්නේ ලංකාවේ මෑත කාලේ වැඩිම ව්‍යාපෘති ගණනාවක නේද සෝලා පද්ධතිය ක්‍රියාත්මක කරපු එහෙම නැත්නම් ස්ථාපිත කරපු ආයතනය. ඉතින් ඩීප් ටෙක් සෝලා කියලා කිව්වම Facebook එකට ගිහිල්ලා බලන්න පුළුවන් කමක් තියෙනවා මේ කියන ඇත්තද, ඒගොල්ලෝ සෑහෙන ප්‍රොජෙක්ට් කරලා තියෙනවද, ඒගොල්ලන්ට එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවද කියලා. පින්තූර, වීඩියෝ ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ පේජ් එකේ තියෙනවා.
1: ඉතින් ඔයාටත් බලන්න කැමතින ඔයා වැඩ කරන තැනට, එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඩීප් ටෙක් සෝලා එකක් ඔන්න සවි කරගන්න එතුලින් ඔයාට බලන්න කැමතින අර පරිමස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න වගේම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. ඉතින් ඒකට තමයි හොඳම අවස්ථාව දැන් ඩීප් ටෙක් ආයතනය විසින් දීලා තියෙන. ඉතින් ඔයාට බලන්න කැමතින ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරලා ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ආයතනයට, ඔයාගේ වැඩ කරන තැනට, ඔයාගේ ගෙදරට සවි කරගන්න. ඉතින් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න මම මතක් කරන නම්බර් එක 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඔය අනුරාධපුර අලුතෙන් දාපු බ්‍රාන්ච් එක පැත්තට එන්න. විශේෂයෙන්ම අපේ උතුරු මැද පළාතේ ආදරණීයන්ට මතක් කරනවා හොග්ගමුව ආලන්කුලම එතන තමයි තැන. ඉතින් එතන ඩීප් ටෙක් එක තියෙනවා. ඉතින් ඔය පැත්තේ වැඩ ටික ඒගොල්ලෝ අපේ ටීම් එක ඩීප් ටෙක් එකේ ඒ ටීම් එක බලා ගන්නවා. ඉතින් රටපුරා තියෙන ඕනම අවස්ථාවකට ඩීප් ටෙක් කණ්ඩායම සූදානම්. ඒ නිසා තමයි දුරකථන අංක 0711 711 කියන නම්බර එක මතක් කළේ. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරනවා. ලංකාවේ අපිට බොණ්ඩ තියෙන අපේම කිරි එහෙම නැත්නම් වගකීමෙන් යුතුව බොන්න නැවුම් කිරි විදුරක් බොන්න තියෙන අවස්ථාව තමයි පැල්වත්ත කියලා කියන්නේ.
1: ඉතින් කිරියාශිත නිෂ්පාදන ගැන කතා කරනකොට අපිට පැල්වත්ත කියන නම අමතක කරන්න බෑ. ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත්ත කිරිපිටියක දැන් හැම ගෙදරකම තියෙන දේ. ඉතින් කිරිපිටියක ඔයාට පුළුවන්කම තියෙනවා මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකම මිලදී ගන්න අවශ්‍ය විදිහට, ඔයා කැමති විදිහට. එතන ගියාට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම්, යෝගට්, ගිතෙල්, මේ කිරි, මේ කියන හැම දෙයක්ම ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත්ත නමින් විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න.
0: විජය නිවසින් එනවා විජය කුරක්කම් පිටේ. සාමාන්‍යයෙන් හවසට කුරක්කම් පිට්ටු ටිකක්, හැලප ටිකක්, තලප ටිකක් එහෙම හදා ගන්නවා නම් 100%ක් ස්වභාවික කුරක්කම් පිටි එක ඔයාගේ මේ වැඩේ කරන්න පුළුවන් කමක් තියෙනවා. මොකද කඩවල් වල තියෙන හැලප එහෙම ගොඩාක් කලාලා පාම් පිටි එහෙම කලවම් කරලා නේ හදන්නේ.
1: ඒක හැලප නෙවෙයි.
0: ඔව්, ඉතින් ඒ නිසා ප්‍රමිතියෙන් උතු හැලප. හැලපේක නියම රස ගන්නවා නම් කුරක්කම් පිටි පාවිච්චි කරනකොට විජය කියන නමින් පාවිච්චි කරන්න.
1: ඉතින් ඔයාලට පුළුවන් කම තියෙන අපේ රසයේ රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්නවා.

0: උදෑසනක් උදේ 8 විනාඩි 1යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: morning, good morning. Atai hatai velava devuni pay api inne.
1: Good morning.
0: මීට සුළු මොහොතකට පෙර මම දැක්ක ප්‍රවෘත්තියකින් මම මේ කතාව පටන් ගන්නම්. ඉන්ධන මිල ඉහළ යාම සහ ගුවන් යානා හිඟය හමුවේ ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත් වෙලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් මම දැක්කා.
1: හරි.
0: ඉන්ධන මිල ඉහළ යන එකත් දැන් ගුවන් යානා තෙල් කියලා කිව්වම මේ අපි ගහන පෙට්‍රල් නෙමෙයිනේ. ඒවට යන වියදම් නිසා ගුවන් සමාගම් ගුවන් සේවා සම්බන්ධ ආයතන දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා කියනවා. ඇත්තටම ඉතින් ප්ලේන් වලට තෙල් ගහන එක ගැන තේරුම් ගන්න පුළුවන් අපිට අපේ 3 wheel එකට බයික් එකට තෙල් ගහන්න ගියාම ගිය මාසෙට වැඩිය මේ මාසෙ අපේ වියදම වැඩි නේ. ඉතින් මේවා අපිට තේරුම් ගන්න පුළුවන් දේවල්. ඔය ගුවන් යානා ගැන කතා කරපින්ද මම කතා කරන්න. ලෝකේ තියෙන ලොකුම ගුවන් යානා නේ ඔය Boeing කියලා
1: කියන්නේ.
0: Boeing 747 යානයක් ගමු සාමාන්‍යයෙන්. ඒක සාමාන්‍යයෙන් ඒකක් අඩි 230ක් විතර දිගයි.
1: අඩි 230ක්
0: විතර දිගයි. රාත්තල් ලක්ෂ 7ක් විතර බරයි.
1: හැමේ.
0: හරි.
1: හහ.
0: ඔය හිතන්න මේ වගේ ප්ලේන් එකක් ඔය රණවේ එකේ ඇරෙන්න බාණ්ඩ. අපි කියන්නේ ලෑන්ඩ් කරන්න.
1: වෙන තැනක්
0: නැහැ නේ කියලා එකක් ඔළුවට එනවනේ. ඒ වගේයක් බාණ්ඩ නේද? එයාපෝර්ට් එක පොඩි එයාපෝර්ට් එකක් හරි ඒ වගේක් තියෙනවා රණවේ එකක් තියෙනවා.
1: ඔව්.
0: විශාල ඉඩකඩක් තියෙන තැනක් වෙන්න එපේ. ඔයා දන්නවද ඔය ලෝකේ තියෙනවා විශේෂයෙන්ම සිංගප්පූරු වගේ රටවල් වල හයිවේ ස්ට්‍රිප්ස් සහිතව ඒ කියන්නේ අධිවේගී මාර්ග තියෙනවා ගුවන් යානාවක් උනත් හදිසියකට ගොඩ බාන්න පුළුවන්.
1: හයිවේ එකට
0: පුළුවන්. දැන් අපි දැන් දක්ෂින අධිවේගී මාර්ගය යනවා කියලා හිතා.
1: ඔව්.
0: ඕකේ එකපාරට ඇවිල්ලා පිටිපස්සෙන් බෝයිං එකක් ලෑන්ඩ් කරොත් පුදුම වෙන්න එපා.
1: හරි. එහෙම වෙනවා කියන්නේ.
0: ඒ කියන්නේ පිටිපස්සෙන් එන ප්ලේන් එකක් වගේ ස්පීඩ් එකකින් වාහනේ නේ මම කියන්නේ.
1: ඔව්.
0: දැන් අපේ ලංකාවේ හයිවේ එකේ ඔය කියන මේ හයිවේ ස්ට්‍රිප්ස් තියෙනවද කියලා ආයි පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ලෝකේ රටවල් 29ක් තමන්ගේ හයිවේ එහෙම නැත්නම් අධිවේගී මාර්ග පාවිච්චි කරනවා හදිසි ගුවන් යානා ගොඩබෑමක් සඳහා. හරි. ඒවට අදාළ විදිහට තමයි ඒගොල්ලන්ගේ රටවල හයිවේ හදලා තියෙන්නේ.
1: අපේ රටේ බෑ.
0: අපේ රටේ ඒ අවශ්‍යතාවය ගැන හිතුවද කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඒක හොයලා බලමු.
1: හහ.
0: ඒ කියන්නේ අපිට එහෙම අවශ්‍යතාවයක් නැත්තම් ඔය හයිවේ ස්ට්‍රිප්ස් කියලා කියන්නේ සුදු පාට මේ ඉරි වලින් ගුවන් යානයක් බාන්න අවශ්‍ය කරන සලකුණු ටිකක් සටහන් කරනවා. හරි. සහ විශාල ඉඩකඩක් අර දැන් අපි හයිවේ එකේ යනකොට අපිට තියෙනව නේද? වාහනයක් නතර කරන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා. පොලිස් වාහන පමණයි. එහෙම නැත්නම් තියෙනවා එහෙම පොඩි පොඩි නේද? මෙහෙම තනකොළ සහිත පොඩි බිම් තියෙනවා. එතන වැඩි වෙලා ඉන්න බෑ. හදිස්සියක නතර කරන්න පුළුවන් කාර්මික දෝෂයක් වගේ වෙලාවට. අන්න ඒ වගේ සෑහෙන ඉඩක් වෙන් කරලා තියෙනවා. ඔන්න ඔය කියන මේ ගුවන් පත එහෙම නැත්නම් ගුවන් පතයක් විදිහට පාවිච්චි කරන හයිවේ වල. හරි. මම මේක කියන්න හේතුව තමයි සිංගප්පූරුව කියන රටේ සෑහෙන තියෙනවා රටවල් 29ක් ඒගොල්ලන්ගේ ගුවන් යානා ගොඩබස්සනවා. ඒගොල්ලෝ හදලා තියෙන ගුවන් තොටුපළක් වගේ හදලා තියෙන හයිවේ එකට. අපේ රටේ නෙමෙයි මම මේ කියන්නේ පිට රට. හරි.
1: රටවල්
0: 29ක් මේ වුණාට ක්‍රියාත්මක කරනවා. ඒ තරමට පහසුකම් තියෙන හයිවේ තමයි ඒගොල්ලන්ගේ රටවල තියෙන්නේ.
1: ඒත් හදිසි අවශ්‍යතාවයකට වෙන්න
0: පුළුවන්. හදිසි අවශ්‍යතාව. හැම වෙලෙම යන්න බෑනේ. අනිතලට වාහන යනවනේ. එතකොට ඉක්මනට පාර ක්ලියර් කරා හයිවේ එක. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඉක්මනට මේ අදාළ ගුවන් සංඥා නිකුත් කරා. ගුවන් යානාවලට අදාළ තොරතුරු දුන්නා. රේඩාර් පද්ධතියද ඔය එක එක තියෙන පාලක මැදිරි ඔය ඔක්කොම සම්බන්ධීකරණය වෙලා හදිසියට කරගන්න ඒවා. තමයි මේ කිව්වේ
1: කරගන්න පුළුවන්කම තියෙන හදිස්සියේ මොක් කර උනාට පස්සේ.
0: ඔව් ඉතින් අර මේක නිකන් අපි දන්නේ නැහැ එහෙම දේවල් වෙනවා කියලා ලෝක සමහර රටවල එහෙම දේවල් වෙනවා. හයිවේ හදන්නේ යන්නම නිකන් සාමාන්‍ය වාහන යන්නම නෙමෙයි ඒ රටවල.
1: රටවල් 29ක් තියෙනවා කියලා කියන්නේ ඒක ටිකක් සාමාන්‍ය වගේ නේ.
0: ඔව් ඒ කියන්නේ ඒක
1: මහා ලොකු දෙයක් නෙවෙයි.
0: එකක් දෙකක් නෙමෙයි.
1: ඔව්.
0: කියන්නේ විරල නැහැ නේ. දැන් අපේ රටේ ඒ වගේයක් වුණොත් එහෙම අපි පුදුම වෙයි. මොකද සමහර විට අපි මේවා අහලවත් නැහැ. ඒ නිසා තමයි මම ඒ ගැන චුට්ටක් මතක් කරේ. 8:12 අපි අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. විජය නිෂ්පාදන ගැන මතක් කරනවා මේ පැයදිත්.
1: ඉතින් ඕනම කෑමක් කඩන රසට හදාගන්න උන ගෘහණියන් වැඩුවෙන්මයි විජය කියන නමින් ඔයාලට මෙලදී ගන්න පුළුවන්කම තියෙන නිෂ්පාදන. ඉතින් විජය කොළබඩු ටික ගත්තාම හැම ගෙදරකම තියෙන කොළබඩු ටික තමයි විජය කියන නමින් ඔබට ලැබෙන්නේ. ඉතින් එහාට ගියාට පස්සේ විජය ඉන්දියාප පිටි, විජය තෝසෙ පිටි, විජය කුරක්කම් පිටි මේ කියන හැම දෙයක්ම ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ රසයේ රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන නමින් මෙලදී ගැනීම කරන්න. ඉතින් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. විජය කියන නම වර්ධින්නේ නැහැ, යනකොට ගන්නකොට මෙලදී ගැනීම කරනකොට විජය කියන නමින් තියෙන නිෂ්පාදන මිලදී ගන්නවා.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: සතිය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 767 9579
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: better keep running.
1: අටයි විනාඩි 27යි වෙලාව. සහරා කාන්තාරය ගැන අපි අහලා තිනවා. කාන්තාර කියලා කියපු ගමන් මතක් වෙන්නේ සහරා කාන්තාරයෙන් මුලින්නේ. එතකොට සහරා කාන්තාව කාන්තාරය සම්බන්ධව කාන්තාව නෙමෙයි සහරා කාන්තාරය. ගැන පෞගේ දවසක ප්‍රවෘත්තියක් එනවා. ඒ කියන්නේ උතුරු නයිජර් වල සහරා කාන්තාරයේ හුදකලා ප්‍රදේශයක අතරමං වෙච්ච පුද්ගලයෝ 49ක් පිපාසය නිසා මිය ගියා
2: කියලා.
1: 49ක්. ඔව් මේගොල්ලෝ ගමන් ගත්ත ට්‍රක් රථය සහරා කාන්තාරයේදී කාර්මික දෝෂයකට ලක් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අතරමං වුණා.
2: ඔව්.
1: නයිජර් සහ ඇල්ජීරියානු දේශ සීමා අසන්නේ අසමක්කා නගරයට කිලෝමීටර 80ක් විතර එහා පැත්තෙන් දුරින් තමයි මේ අයගේ සිරුරු හම්බෙලා තියෙන්නේ. මෙතනත් අර කියන්නේ ගලේ ගහලවත් මරන්න බෑ කියලා සමහරු.
2: ඔව්.
1: අන්න ඒ වගේ මෙතනින් දෙන්නෙක් පේරුණා.
2: හා අනිත් අය පිපාස නිසා මිය ගියා.
1: අනිත් අය ජලය ලබා ගැනීමට නොහැකි වීම නිසා මිය ගියා. මේ අයගේ සිරුරු තැන්පත් කළා. එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ තිබිලා හම්බුණා. ඊට පස්සේ ඒවා ගෙනියන්න ආපු වාහනවල එහෙම තැන්පත් කළා. ෆොටෝ එහෙම ගහලා පහුගිය කාලේ පහුගිය දවස් දෙකේ සෝෂල් මීඩියා වල එහෙම මෙව වුණා. කොහොම නමුත් මේ ට්‍රක් එක කැඩුනා හදිස්සියේ. මේක හදාගන්න ගොඩාක් ට්‍රයි කරලා තියෙනවා ඩ්‍රයිවර් මහත්තයා. අබැයි හරි ගියේ නැහැ. මේ
2: සාතරමන් වෙලා තියෙනවා කට්ටිය.
1: ඔව් ඒ පේරිච්ච දෙන්නත් කිලෝමීටර් 50කට වැඩි ප්‍රමාණයක් කාන්තාරයේ පයින් ගමන් කරලා තියෙනවා.
2: හා
1: ඒ අරගොල්ලෝ
2: ගිහිලා නැද්ද එතකොට?
1: ඒක තමයි වැඩි දැන්. මේගොල්ලෝ බේරුණේ කොහොමද? මේගොල්ලන්ගේ සමහර විට ශරීර සෞඛ්‍ය ටිකක් හොඳයි වෙන්න ඇති. නේද? 49 දෙනෙක් මැරලා දෙන්නෙක් බේරෙනවා කියලා කියන්නේ.
2: ඔව්. ඒත් ඉතින් ඒගොල්ලෝ යන්නේ නැතුව ඇතිනේ.
1: මේගොල්ලෝ කතා කරන්නේ නැති අරිත් 49ට අපි යන් කියලා.
2: හා
1: මිට කලින් නේ. ඉතින් ඒ කොහොමුණත් ආවේ නැහැ. අවසානයේ දෙන්නෙක් ඉතුරු වෙලා 49 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. මේගොල්ලෝ බලන් ඉඳලා තියෙනවා මේ ට්‍රක් එක හදනකම්. එහෙම තමයි දැන් පරීක්ෂණවලින් හෙළි වෙලා
2: තියෙන්නේ. ඒ කියන්නේ
1: 49 දෙනා ට්‍රක් එක හදලා අපි කීයට හරි කොයි වෙලේ හරි යයි කියන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ.
2: අර දෙන්න බලන් ඉඳලා නැහැ. ඒ දෙන්න ගිහිල්ලා.
1: ඒ දෙන්න කියලා තියෙනවා. ඕක කොයි වෙලේ හදාගන්න පුළුවන් ඒ දන්නේ
2: නැහැ.
1: අපිට දැන් වතුරත් නැහැ. අපිට මේ ඉන්නත් බැහැ. ඒ හින්දා කිලෝමීටර් 50 ඇවිදින්න පටන් ගන්න තියෙනවා. කිලෝමීටර් 50ක් කියලා කියන්නේ නේ.
2: ඒකනේ.
1: තව වාගේ ගම කොහෙද පාන දුරින්? මෙතන කිලෝමීටර් කීයක් තියෙනවද?
2: 24ක් තියෙනවා.
1: ඒ වගේ දෙකක්.
2: ඒත් 48යි.
1: පයින් යනවා කියලා කියන්නේ.
2: හ්ම්.
1: ඒ කියන්නේ ඔයා ඔෆිස් ඇවිල්ලා ආයි ගෙදර ගියොත් පයින් ඒත් 48යි තව දෙකක් යන්න ඕන.
2: ඔව්. ඒ මගේ වාහනේ ගිහිල්ලත්.
1: නෑ නෑ මම මේ පයින් පයින් යන්න කියලා කියනවාට.
2: ඔව් ඒක තමයි.
1: දැන් අද වගේ දවසක ඔයාට තිබ්බේ පයින් එන්න. ආ බසුත් නැති. නේ?
2: කමන්නේ.
1: මේ කොහොම නමුත් මේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය කතා කරලා තිබුණා.
2: හ්ම් හ්ම්. පයින් ආව නම් දැන් තාම එනවනේ
1: මම. ඔව් ඒක හරි. නෑ වාර කලින් එන්න වෙනවා.
2: පාදර තුරටවත් එන්න වෙයි.
1: ජොබ් එකකට නෙන්නේ ඔය මේ කොයි ගමේ යනවා නෙවෙයිනේ. 8යි විනාඩි 30යි දැන්.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 8යි විනාඩි 37යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදීෙන් දුවන්න නම් මේක තමයි.
5: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: අතයි විනාඩි 42යි වෙලාව. පෞගිය දවසක මම මෙන්න මෙහෙම ප්‍රවෘතියක් දැක්කා. ජාතික පෝෂණ මාසය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයක් කළා. ඒ අනුව අපේ රටේ පාසල් සිසුන්ගෙන් 128ක් දිනපතා අධික සීනි සහිත බීම වර්ග පානය කරනවා කියලා.
1: කෑම වර්ග අදදී නැත්තම නෑ හැබැයි.
0: දැන් බලන්න සිසුන්ගෙන් 128ක් දිනපතා අධික සීනි සහිත අනිවාර්යෙන් පැණිබීම එක. ඊට පස්සේ චොක්ලට් අයිස්ක්‍රීම් වගේ පැත්ත කෑම ටිකුත් වැටෙනවා. ඒ නිසා මේ කියන මේක සංඛ්‍යා දත්ත විදිහට ගත්තා මේක අවදානම්. මොකද දැන් අපි පෞගේ කාලවල කතා කරලා තිනවා ලංකාවේ 123ක් කොහෙද තියවැඩියාව කියලා. එතකොට තියවැඩියාව තියෙන්නේ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි තරුණ ප්‍රජාව අතරත් මේ වෙනකොට තියෙනවා තියවැඩියා. ඉතින් ඔබ හිතන්න මේ තරුණ පරම්පරාව මේ කියන මට්ටමට මේ සීනි පරිභෝජනය කරනවා නම්
1: දැන් ඉඳලාම
0: ඔව් ඒවා පස්සෙදි
1: සෞඛ්‍යමේ
0: ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කමක් තියෙන නිසා කෑම පාලනය කියන එකේදී නේද කෑම බීම දෙකම පාලනය කරන්න. ඔව් බීම පාලනය කරන එක මාර වටිනවා.
1: හා නේ යනක මම බීම් පැකට් එකක් එහෙම බොනවා.
0: අන්න ඒක හරි. මේ අපේ ගැලෝ නිතර කියනවා මට බොන්න එපා බොන්න එපා කියලා. ඒත් බීම පාලනය හරි වැදගත්.
1: ඔව්.
0: 8:44 අපි ඩීප් ටෙක් සෝලා ගැන කතා කරමු මෙතන.
1: ඉතින් අර ෆලංකව තියෙනවා ඩීප් ටෙක් සෝලා ගැන කතා කරනකොට ඔයාගේ ඔෆිස් එකට ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදරට ඔන්න ෆලංකම තියෙනවා සෝලා එකක් හයි කරගන්න. එතකොට ඔයාට ෆලංකම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න. හැබැයි ඒක ඩීප් ටෙක් සෝලා එකක් වෙන්න බෝනේ. එතකොට ෆලංකම තියෙනවා අර පිරිමැස්මෙන් තොරව ඔන්න ඔයාට විදුලිය භාවිතා කරන්න වගේම පාවිච්චි කරන්න වගේම ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔන්න ඔයාට ෆලංකම තියෙනවා ඔයාගේ විදුලි බිලට තිත තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. විදුලි බිලට වැඩි විදුලියක් ඔයා වැය කරලා වේ බිල ගෙවනවා නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා ඒ දේවල් ඔක්කොම නවත්තලා ඔන්න විදුලි බිලට තිත තියලා සෝලා එකකට ඉන්වෙස්ට් කරන්න. ඒකට හොඳම ආයතනය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 0711711711 කියන ඩීප් ටෙක් ආයතනයේ නම්බර එක සේව් කරලා දැන් මම ඩයල් කරලා තියාගන්න ඔයාට ඕන වෙයි.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ රේඩියෝ ITN
2: අටයි විනාඩි 53යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ පැල්වත නිෂ්පාදන ගැන. දැන් දේශීය දේවල් අතර උඩින්ම තියෙන නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් පැල්වත්ත කිරිපිටියක ඔයා උදේ පාන්දර යගේ වැඩ ටික පටන් ගන්න කලින් පැල්වත්ත කිරි වීදුරුවකින් පටන් ගන්නවා කියලා මන් දන්නවා. ඉතින් මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම අර පුලුවන්කම තියෙනවා පැල්වත්ත කිරිපිටියක මෙලදී ගන්න. එතනින් එහාට ගියාට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම් මේ කියන හැම දෙයක් මාට පුලුවන්කම තියෙනවා අවශ්‍ය විදිහට ඔයා කැමති ෆ්ලේවර්ස් වලින් මෙලදී ගන්න. එතක මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදන ගැන. දැන් කැම්ප ටික රස කරගන්න ගෙදර තියෙන මොන කොළුබඩු ටික තමයි විජය කියන නමෙන් අපිට ලැබෙන්නේ. ඉතින් විජය මිරිස්කුඩු විජය තුන පහ විජය මස්කරි මේ හැමදේම අපට පලංකම තියනවා. ඔන්න විශ්වාසෙන් යුතුව මෙලදී ගන්න තත්වේ වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට මේකෙන හැම දෙයක්ම ලැබෙන්නේ අපේ රසය රටේ සැමට බෙදලා විජය නමෙන්.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: පහේලමයි
2: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගෙනනවා තාත්තේ ඔයාට කියන්න දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුනම හැමදේම අත්හරින්න පුළුවන්
3: මට නේද ඔයා නිකන් ඔයා නෙමෙයි වගේ
4: යන්නේ අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
5: දැන්නම් මට තව මුකුත් වැඩ කියන්න එපා මරි කියනවද දැන්වත් ඔයා මාත් එක්ක තියෙන තරහ ඉවරයි කියලා
6: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්නේ නංගි එක්කගෙන එන්න.
7: ඈ? අපි දෙන්නම එහෙම තනියම තියලා.
4: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව පෙරවණවයයි වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අදින් ආරම්භ වෙනවා. ඒ අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා. ඩෙංගු බෝවී මේ අධි අවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කරන්නේ. පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරය ජලය එක්රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදීම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන්
2: කළා.
1: පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළෙහි ප්‍රබලත්වයේ රිච්ටර් පරිමාණය 1.7 බවයි. භූකම්පනය හටගත්තේ රට මෙන්දනාව දූපතාසන්නේ බවද සඳහන්. කිලෝමීටර් 35ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනය හටගෙන තිබෙනවා. මේ වන විට පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: උදේ 9යි විනාඩි 8යි අපි අලුත් පැයක ඉන්නේ.
1: සුබෝදසනක්.
0: සුබෝදසනක්. මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකටම හේතුවක් තියෙනවා.
1: ඔව්.
0: හේතුවක් නැතිව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
1: නැහැ.
0: ඔයා දැකලා තියෙනවද?
1: ආ.
0: අර අපි කියන්නේ ඔය ඔය මේ වන් ගෝල් ෆේස් එකේ
1: හා
0: MC එකේ
1: හරි
0: එහෙම තියෙන අර මේ මෙහෙම යන බෙල්ට් එකේ යන පඩිපෙළ
1: මෙහෙම යන බෙල්ට් එකේ කියවන දැන් කට්ටිය දන්නේ නැහැ අර උඩට නගින්න
0: අර උඩට කියන්නේ ඒ බෙල්ට් එකේ හිටගෙන හිටියම කෙලින්ම උඩට යන්නේ
1: හරි
0: නේ ඒකට මේ කියනවා මොකක් කියලාද කියන්නේ
1: ගුවන්පාලම
0: හරි ෂෝ ඔය ගහන්ට බුදු අම්මෝ
1: අයියෝ
0: කවුද නම් කිමේ හිටිය කෙනා වගේමයි
1: අයියෝ
0: හා දැන් ඔය මේ WTC එකෙත් තියෙන්නේ නේද? එතකොට ඔය වගේ එකක ගමන් කරනකොට අපිට මුලින්ම මේ ඇති වෙනවා බයක්. ඕකට පළවෙනියටම නැග ගන්න පුළුවන්ද?
1: ඔව්.
0: නේ? එතකොට ඊට පස්සේ අපි හිතමු දැන් අර දැන් ඔය ස්ටෙයාකේස් කියලා කියන ඔය සාමාන්‍ය පඩිපෙළවල් තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ පඩිපෙළ වර්ග වලින් පොඩක් කතාව අරගෙන එමු.
1: හරි.
0: ස්ට්‍රේට් ස්ටෙයාකේස් තියෙනවා. ඒ කියන්නේ ඍජුව තියෙන පඩි සහිත එකම දිශාවකින් ඉහළට යන සාමාන්‍ය ඒවා.
1: හහ.
0: ඊට පස්සේ තියෙනවා L shaped ඒවා.
1: ඊට
0: පස්සේ U shaped ඒවා තියෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ස්පයිරල් ස්ටෙයාකේස් තියෙනවා. වටකුරු ඒවා. කර්ව් ඒවා තියෙනවා. හරි. මෘදු වක්‍රාකාර ඒවා. ඊට පස්සේ තියෙනවා ෆ්ලෝටින් ස්ටෙයාකේස්. ඔව්. ඒ කියන්නේ පා වෙන يعني නවීන පෙනුමක් තියෙන ආධාරක පේන්නේ නැති
1: හරි
0: අන්න එහෙම එකක්. එතකොට අර අපි කියන මේ අර බෙල්ට් එක සහිත එක.
1: ඔව්.
0: ඔන්න ඕක ගැන තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය WTC එකේ එහෙම තියෙන නේ පඩිපෙළක අපි ගමන් කරනකොට අපිට මුලින්ම ඇති වෙනවා බයක්. මේකට නැගගන්නේ කොහොමද?
1: ඔව්.
0: එතකොට ඊට පස්සේ මේකෙන් බහිනකොට අතනින් කකුල පැටලා වැටෙයිද නේද? ඒ වගේව තියෙනවනේ.
1: හා
0: හරි. එතකොට ඔන්න
1: ඔය එස්කලේටර් එක.
0: ඔව් එස්කලේටර් එකනේ.
1: හ්ම්
0: හ්ම්. එස්කලේටර් එක කියලා නේද?
1: ආ.
0: අන්න ඒකේ යනකොට ඔයාලට පේනවා ඔයා හිටගෙන ඉන්න තැන තියෙන වැට වගේ එක ඔයාට වැඩිය ඉක්මනට ගමන් කරනවා.
1: ඔව්.
0: හරි.
1: හ්ම්
0: හ්ම්. ඇයි ඔයාව ඉක්මනට එහෙම ගමන් කරන විදියට මේක හදලා තියෙන්නේ? ඔයා එක්කම ගමන් කරන්නේ නැතුව ඇයි වැට විතරක් ඉක්මනට ගමන් කරන්නේ?
1: හ්ම්.
0: මේවට හේතු තියෙනවා.
1: ඔව්.
0: හේතු කියන්නේ ඇත්තටම ඔයාව ඉදිරියට නේද? ඔයා ගමන් කරන්නේ ඉදිරියට නම් ඒ ඉදිරියට ගෙන යාම සඳහා දෙන ඒ කියන්නේ තබ්බේ බෙල්ට් එකෙන් දෙන තල්ලුවක් තමයි ඒ අර අපි ඒක අල්ලන් ඉන්නකොට අපිව කොහොමත් ඉදිරියට ගමන් කරනවා.
1: ආ ඒක තමයි ඉක්මනට යන්නේ.
0: එහෙම නැත්නම් බෙල්ට් එක එක්ක සමාන්තරව ගියොත් එහෙම
1: හරි.
0: ඔය කියන ඒගොල්ලන් අපේක්ෂා කරන මොකක් හරි ප්‍රතිඵලයක් තියෙනවනේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ බෙල්ට් එකත් එක්ක යනකොට අරගේ තියෙන බැම්ම වගේ එක ඊට වැඩි ටිකක් ඉක්මනට වේගයෙන් ගමන් කරනවා කියලා
1: කියන්නේ.
0: හරි. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. තව මම මේ වගේ එකක් කියන්නම්.
1: ඔයාලා
0: දැකලා තියෙනවද ලිෆ්ට් වල තියෙනවා ලිෆ්ට් එකේ දොර වැහුණත් පොඩි සිදුරක් තියෙනවා.
1: ඔව්.
0: පොඩි නිකන් අර ගෙවල් වල තියෙන ඉස්සරහ දොරට අපි දායි හයි කරන්නේ පොඩි මේ කාචයක් වගේ එකක් එළි ඉන්නයි බලන්න.
1: ඔව්.
0: අන්න ඒ වගේ එකක් තියෙනවා. මුල් කාලේ මේ ලිෆ්ට් එක හදපු අය තීරණය කළා තියෙනවා මේක හදිසි යතුරු පාවිච්චි කිරීම සඳහා යොදාගන්න යතුරු කටක් විදියට.
1: හරි ඒ සිදුර.
0: බැරි වෙලා හරි ලිෆ්ට් එකක් නතර වුණොත් හිර වුණොත් මේක ඇරලා මෙයාව ගන්න ඒක යතුරක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. යතුරු කටක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. සාමාන්‍ය ලෝකේ ලිෆ්ට් කියන ඒවා කැඩෙන්නේ ලක්ෂයකට එකයිලු.
1: ලක්ෂයකට එකයි.
0: අපේ ඔෆිස් වල එහෙම උගලන්ට. ඔව්. කල්පනා කරලා බලන්න උගලන්ගේ ඔෆිස් වල නම් පහුගිය කාලේ අපි දැක්කා ඔය මහල් නිවාස සංකීර්ණයක ලිෆ්ට් සම්බන්ධයෙන්ම කතාවක් ගියා.
1: ඔව්.
0: කොළඹ ප්‍රදේශයේ.
1: හහ.
0: ඒ වනා ඉතින් නඩත්තුවේ ප්‍රශ්නේ.
1: ඔව්.
0: ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක් නිෂ්පාදනය කරන සමාගමක් ලක්ෂයකට එකක් වගේ තමයි කම්ප්ලේන් එකක් එනවා කියලා කියන්නේ ලිෆ්ට් එකක් කැඩිලා එහෙම තාක්ෂණික ප්‍රශ්නයක් කියලා.
1: හරි විදිහට නඩත්තු කරගෙන ගියා.
0: ගියා. එතකොට ඔය කියන යතුරු හිල් සම්බන්ධව මුල් කාලේ ඉච්චර ලොකු කැමැත්තක් තිබිලා නැහැ සමාගම්. නමුත් අනිත් අයගේ ආරක්ෂාව සඳහා මේ අයව මෙතනින් ගලව ගන්න අනතුරකදී එළියට ගන්න මේක යොදාගත්තා කියලා කියනවා. සමහරු මේක ඩිසයින් කරනකොට මෙහෙම යතුරු සිදුරක් තියන්න කියලා කිව්වම අයියෝ මේ ඒ සිදුර නිසා මේක කැතයිනේ.
1: ඔව්.
0: නේද?
1: ලස්සනනේ බලන්නේ ඔක්කොම.
0: පොඩි අවලස්සනක් එකතු වෙනවන කියලා යම් යම් විරෝධතා ඇවිල්ලා තියෙනවා.
1: ඇතුලේ හිටියොත් එහෙම තේරෙයි.
0: කියන්නේ ලස්සන වැඩක් නෑ.
1: ඔව්. හිරවලා හිටියොත් කොයි වෙලාවෙ
0: හරි. යනායගේ ආරක්ෂාව නේද?
1: හා.
0: මේ ගැන හිතන්න බැයි නම්.
1: ඔව්.
0: ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ලෝකේ හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා කියන්නේ මම මේ පොඩි උදාහරණ දෙයක් ගත්තේ. හා. තවර පෑනේ ක්ලිප් එකේ පිටිපස්සේ තියෙනවා පොඩි සිදුරක්.
1: ඔව්.
0: ඒකයි එහෙම තියෙන්නේ. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා අපිට. හරි. පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම මම දන්නවද ඒකට හේතුව? පෑණි ක්ලිප් එකේ තියෙන පොඩි සිදුරක්.
1: වාතය ගමන් කරන්නද?
0: හොයලා බලන්න. ඔක්කොම මම කියන්න ඕනේ නෑනේ. 9:12

0: අර්ථ තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: ருஷியாவா இந்தியாவா இந்த ஆளு மேகன புட்டின் கியூவா ருஷியா இந்தியா மித்து தம
1: ஹரே
0: காட்டவா தொல்லண்ட பே கியலா
1: ஏ தரம் சக்திமான்
0: ஏ ஆளு கா மே தியன் ஹத்துரு கா இஸ்ரேலி இரானி මේ වෙලාවෙත් හොඳටම ගහගන්නවා ඊශ්‍රායලෙන් දැම්මා ඒ සමාවෙන්න ඉරානෙන් දැම්මා ඊශ්‍රායලට ගහනේ වෙයි වීඩියෝස් දැන් මාධ්‍ය නිකුත් කරලා තියෙන මිසයිල් ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් තියෙන ඊශ්‍රායලේ පුරා සයිරන් හඬ විතරයි ඇහෙන්නේ හදිස්සි අනතුරු ඇඟවීම් සඳහා නිකුත් කරන විශේෂ සංඥා මේ සියල්ල මේ වෙලාවේ ඊශ්‍රායලේ සක්‍රිය කරලා තියෙනවා ඉතින් ගොඩාක් අය දැන් ඔය ඊශ්‍රායලින්නේ ආලු එක්කෙම ඉන්නවනම් නෑ එක්කෙම ඉන්නවනම් කෝල් එකක් දාන්න බැරි වුණත් පොඩි මැසේජ් එකක් දාලා බලන්න
1: පරිස්සමෙන්ද කියලා.
0: ඔව් මොකද ආරක්ෂාව ගැන ඒ අය බූගත බංකර් ඇතුලේ ඉන්නේ මේ
1: වෙලාවේ.
0: ඔව් අපේ ආලු හැම කොහොමද පරිස්සමෙන් ඉන්නද කියලා මම කියන්නේ ඇතුලේ ඉන්න බං බංකරේ ඉන්නේ මේ 24 පැයම රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ කියලා.
1: ඔව්
0: ඒ නිසා මේ පව් ඇත්තට මේ රටවල මිනිස්සු ලංකාවෙන් ගිහින් එහෙ ඉන්න අයත් ඒ වගේ රටවල නේද ඉපදිලා තමන්ගේ ජීවිතය ගොමාර ගැට ගහගෙන ජීවත් වෙන මේ හැමෝම දැන් මේ වෙලාවේ මරණ බයෙන් ඉන්නේ.
1: ගොඩ දාගන්න කියලා ජීවිතේ ගිහාම දැන් බයෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
0: ඊශ්‍රායලෙත් අතාරින්නේ නැහැ වැඩි.
1: ඔව්.
0: ඒගොල්ලෝ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. යුද්ධය අවශ්‍ය නැහැ. යුද්ධය ඉවර වෙන්නෙත්
1: නැහැ.
0: ඒ නිසා අපිට ලෝක මැද පෙරදිග අර්බුදය කියලා එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැර අපේ ආර්ථිකයට බලපෑමක් එල්ල වෙනවා. 9:27 අපි ක්‍රිමිරාජ ගැන මතක් කරන්න ඕනේ.
1: දැන් ක්‍රිමිරාජ කියලා කියන්නේ අපි ක්‍රිමිරාජ කරල් ගුලි ගැන ඔබට හැම වෙලෙම මතක් කරනවා. දැන් එතනින් එහාට ගියාට පස්සේ වැල්මී පැණිය හදිස්සියේ කැස්සක් එහෙම හැදුනට පස්සේ වට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි උනා කෙම්බිරිසාවක් හැදුනට පස්සේ ක්‍රිමිරාජ පේයාව වට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට ගියාම දැන් කකුලේ කොන්දේ ඔය කොයි තැනක කැක්කුමක් ආවත් වට පුළුවන්කම තියෙනවා. ඒකටත් බෙහෙත් තියෙනවා ක්‍රිමිරාජ වලින්. හන්දි තෛලය. ඉතින් මේ දේවල් විතරක් නෙවෙයි තව ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ආයුර්වේද ඖෂධ ගොඩක් තියෙනවා. වට මිලදී ගන්න කර පුළුවන්කම තියෙනවා ක්‍රිමිරාජ නමින්ම 0742 9362 0742 9362 කියන නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන්කම තියෙනවා තවදුරටත් වැඩි විස්තර දැනගන්න.
0: ඒ වගේම ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරා. අපි කිව්වා පෞගේ දවස්වල පුහුණු කාර්මික ශිල්පීන් බඳව ගන්නවා කියලා. තවදුරටත් ඒ විදිහමයි මාක්ස් පෙන් ගෲප් එක කියලා කියන්නේ ලංකාවේ දවන්ත සමාගමක් සමාගම් ජාලයක එකතුවක් ගැන මාක්ස්පෙන් සමූහය ඒක අතර එකක් ගැන තමයි අපි ඩෝම ගැන එහෙම කතා කරලා තියෙන්නේ. ඉතින් ඩෝම විතරක් නෙමෙයි තවත් යන්ත්‍රෝපකරණ රැසක් ලංකාවට ගෙන්නන්න මූලිකත්වය ගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් අමතන්න කියලා මතක් කරනවා ඔයාට.
1: 0117 9579 579 ට කෝල් එකක් දීලා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර මේකේ දේවල් ගැන ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. දැන් ඔයාත් රැකිය අවස්ථාවක් හොයනවා නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමඟ එකතු වෙන ආකර්ෂණීය වැඩුප් එක දීමනා එක්ක ඔයාගේ රැකිය අවස්ථාව ඔන්න ලබා ගන්න පුළුවන්කම තියෙනවා 0746 423 94 27 යන අංකයට අමල්ක මැණික් කඩවර මහතාට ඔයාගේ CV එක යොමු කරන්න විතරයි ඔයාට තියෙන්නේ.

0: 9යි විනාඩි 31යි වෙලාව. අපි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: ටේක්යා සුරැකෙන මගතොට.
2: වසට සිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
0: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: ਬੇਬੀ ਮਿਲਾਈ
1: ਏ ਆਲ ਸੰਦੇ ਮਹਿ ਦੋਰ ਗੰਗੇ ਕਲ ਨਹੀਂ ਨਹਦੇ ਮੈਂ ਵੀ ਪੈਨੀਲਾ
0: ਸਮ ਅਨੁਗ੍ਰਹਾਯ
2: ਲੋਤਰਾਈਏ ਪੈਰਲੀ ਕਰਨ NLB ਮੈਗਾ ਪਾਵਰ ਤੇਵੰਤ ਮੈਗਾ ਸੁਪਰੀ ਟੈਗਟ ਅਮਤਰਵ ਰੁਪਿਆਲ ਕੋਟੀਏਕ ਪਾਵਰ ਸੁਪਰੀ ਟੈਗ ਸਹ ਗ੍ਰੈਂਡ ਸੁਪਰੀ ਟੈਗਟ ਸੁਪਰੀ ਮੋਟਰ ਤੇ NLB ਮੈਗਾ ਪਾਵਰ ਉਬਰ ਅਦਮ ਮਿਲਦੀ ਕੰਨ
0: ਓਬੇ ਕੋਟਿਪਤੀ ਸਿਹਨੇ ਅਦ ਸਬੈ ਵੇਈਦ ਰਾਤਰੀ 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: 9 විනාඩි 35යි වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ යදවසේ ඔබට වාසනාව ගෙනාව ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල ටික තමයි මතක් කරන්න යන්නේ මහජන සම්පත මුලින්ම බලමු මහජන සම්පත 6211 වෙනි දිනුම් වාරය තමයි යදවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය ජය අංක 8 නැවතත් අංක 8 අංක බිංදුව අංක 5 අංක 8 සහ අංක 1 ගොවිසෙත 4453 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය උනේ M ක්ෂරය ජය අංක 32 අංක 61 අංක 69 සහ අංක 79 මෙගා පවර් 2559 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R අක්ෂරය වෙනකොට සුපිරි අංකය වුණේ අංක 8 ජයග්‍රාහී අංක පිළිවෙලින් අංක 23 අංක 47 අංක 70 සහ අංක 71 දන නිධානය 2241 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය උනේ H අක්ෂරය ජය අංක 28 අංක 31 අංක 63 සහ අංක 82 හඳහන 1520 වෙනි දිනුම් වාරය තමයි යදවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහී ලග්නය උනේ කටක ලග්නය ජය අංක පිළිවෙලින් අංක 21 අංක 24 අංක 37 සහ අංක 47 අද සම්පත 786 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R වෙනකොට ජය අංක බිංදුව අංක 5 අංක 8 සහ අංක 1 NLB ජය බලමු NLB ජය 479 වෙනි දිනුම් වාරය තමයි දවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය S අක්ෂරය වෙනකොට ජය අංක 3 අංක 6 අංක 9 සහ අංක 8 සුබ දවසක් 327 වෙනි දිනුම් වාරය ජයග්‍රාහී ලග්නය උනේ මේෂ ලග්නය ජය අංක 4 අංක 22 සහ අංක 47 ඔබට වසනාව ගෙනාවේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්

0: නවය විනාඩි 39යි පාරට බැහැලා බැලුවා බස් තියනවද කියලා.
1: හා
0: අඩුවක් නෑ මිත්‍රවරුනේ බස් තියනවා වාරි.
1: තියනවා වගේනේ.
0: ඔව් ඔව්.
1: කවුද කියන්නේ නෑ කියලා.
0: බස් ඩ්‍රයිවර් මහත්තුරු එහෙම දෙන වොයිස් කට් එකෙන් මං ඇහුවා සමහර මහත්තයෝලු මේ වෙනකොට දාලා තියෙනවා.
1: හා
0: හා. ඉතින් ඒගොල්ලෝ දුවනවා.
1: ඔව්.
0: සමහරු ඉතින් ගෙදර ඇති. නමුත් බස් නැතුවාම නොයි.
1: නැවේ.
0: හරි. ටිකක් තියෙනවා. එන්න මෙහෙමයි මේ කෝකටත් හවස් වෙනකොට කොහොම වෙයිද දන්නේ.
1: ඔව් දැනට නම් යන්න පුළුවන් තරමට තියෙනවා.
0: දැන් ඔය බස් නැහැ කියලා යන ආරංචියට අද ගමන් බිමන් සීමා කළා නම්
1: හා
0: හවස් වෙනකොට ඔය දුවන බස් වලටත් සෙනග නැති වෙන්න පුළුවන් නේ.
1: ඔව්
0: ඒ නිසා ඒගොල්ලෝ උනත් ටර්න් දෙකක් තුනක් ගිහිල්ලා 12ට එකට ඕෆ් වෙලා
1: ගෙදර
0: යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයා හවස එහෙම අනවශ්‍ය විදියට එළියට බහින්න හදන්න එපා.
1: අවශ්‍ය වැඩේ කරගෙන ගෙදර යන්න.
0: ඔව් අනවශ්‍ය ගමන් කියලා දිනන අපිට.
1: හා හා
0: ඒව කොහොමද එහෙම තීරණය කරන්නේ? ඔයා යනවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා.
1: ඔව්.
0: ඒ කොහොමුණත් අද පොඩක් අවධානය දෙන්න. ඇතැම් ප්‍රදේශවල යම් කිසි හිඟයක් බස් අඩුවක් තියෙනවා.
1: ඔව්.
0: නමුත් බොහෝ ප්‍රදේශවල බස් දුවනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
1: මේ වෙනකොට.
0: උදේ 9:40යි.

0: 9:47.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
5: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්‍රිතා.
8: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 679.
9: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩේ මෙමරි ලොස් කියලා.
10: මෙමරි ලොස්
9: කවුද ඩොක්ටර්? යාර සුන්නද? මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
11: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
12: batta meedu marida
13: evening drive with chamit and charu

0: මම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලකන්ද රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 50යි තව විනාඩි 10යි තියෙන්නේ උදේ 10යි වෙන්න 10ට 10යි අපි යන්න හදන යන්න කලින් මතක් කරන්න තියෙනවා දේවල් ටිකක් ඒ තමයි මහජන සම්පත රටේ සංවර්ධනයේට දායක වෙන ඔයාට ඒ කියන්නේ ටිකට් එකක් ගත්තා කියලා කියන්නේ ඔයාලට දිනුමක් ඇදෙනවා වගේම තමයි ඔයයි ගන්න මුදලින් යම්කිසි කොටසක් රටේ විශේෂයෙන්ම අපි හිතමු ඔය සංචිත ආරක්ෂක අරමුදල් නේද
1: අධ්‍යාපනයට සෞඛ්‍යයට
0: රණවිරු සේවා වෙන්න පුළුවන් මේ වගේ අංශ ගණනාවක් වෙනුවෙන්ම ඒ මුදලේ දායකත්වයක් තියෙනවා
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිලුව රචකිරුල තමයි මහජන සම්පත ලොතරැයිය කියන්නේ ඉතින් රටේ සංවර්ධනයට දායක වෙන ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා සුපුරුදු විදිහටම කෝටි දෙකේ සුපිරි තෑග 125 ප්‍රථම තෑග වගේම ලක්ෂ්‍ය තෑග සමගින් අනෙකුත් සිසු තෑග මේ හැමදේම දිනා ගන්න එකට කරන්න තියෙන්නේ පුජු රුපියල් 40ක් වියදම් කරන්න අපි ඔයිට වඩා දේවල් වියදම් කරන වෙලේ ඉතින් පුජු රුපියල් 40ක් වියදම් කළා ඔයාට පුළුවන්කම තියෙනවා මේ විදිහට ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න
0: එවගේ මතක් කරන්න ඕනේ අපි පැලොත් නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට පැලොත් කියන නමින් ගන්න කියලා කියන්නේ ලංකාවේ අපේ ආඩම්බරයත් එක්ක.
1: ඉතින් අපි කිව්වා පැලොත් කිරි පිටියක ගැන මේද සහිත මේද රහිත කියන කාට දෙකෙන් මාට මිලදී ගන්න පුළංකම තියෙනවා පැලොත් කිරි පිටියක. එතනින් ගියාට පස්සේ යෝගට් බටර් අයිස්ක්‍රීම් මේ කියන දේවලුත් වඩ පැලොත් නමින් මිලදී ගන්න පුළුවන්.
0: විජය කෑම රස කරනවා. හදත් ඔයා දවල් 2 වෙනකොට ඔයා කුළුබඩු පාවිච්චි කරනකොට මතක තියාගන්න සීරසියක් ස්වභාවික රස එකතු කරන්න કૃත්‍රිම රසකාරක වර්ණක දාලා කෑම හදලා ශරීර සෞඛ්‍යය හිත කරනම් නේද? ඒක තේරුමක් නැහැනේ රස තියෙයි වාගේ සෞඛ්‍ය අවදානමක වැටි.
1: ඔව්.
0: එනිසා මතක් කරගන්න ජාත්‍යන්තරව පිළිගන්නවා විජය කියලා කියන්නේ හොඳම 100%ක් ස්වභාවික කුළුබඩු රසය කියලා.
1: ඉතින් අපේ රසේ රටේ සමට විජය නිෂ්පාදනවට ළගම වෙනසලින් සුපිරි වෙනසලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: එමනම් අපි හද දවසට වැඩ ඉවර කරනවා. පරිස්සමෙන් අද දවස් වැඩ ටික කරගන්න. අද හවස් වෙන්නත් පොඩි වැස්සක් කියන වැටේ නීඩ තියෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහට ප්‍රදේශ කීපයකට වැසී ඇති වෙන්න පුළුවන්. ඒක නත් අවධානය යොමු කරන්න ගින්නෙන්න.
1: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: 93.5 anu 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velao Peravur Dahayai Velao Obavita Gina Aave
2: Lotharaiye Peralikarana NLB Mega Power Tavanta Mega Super Tag Gata Amatarava Rupiyal Koti Eka Power Super Tag Saha Grand Super Tag Gata Super Remote Ratya NLB Mega Power Obat Adama Miladhi Kanu
1: ලක්කඳ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ
3: දයින් පැය පුවත්

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ප්‍රදේශ කිහිපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50ක පමණ තරමක තද සුළන් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපතිවරයා බේජිං ගුවන් තොටුපළේ සිට විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ උතුරු කොරියාව බලා පිටත්ව ගිය බවයි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ඩුන්ගේ ඇරයුමක් මතයි මෙම සංචාරය සිදුවන්නේ. ඊට චීන ජනාධිපති ආරයාව ඇතුළු එරට රජයේ නියෝජිත පිරිසක් එක්ව සිට බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ රේඩා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: මානවීය

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත හාට් බීට්

සමුදා සනකුදේ 10 විනාඩි 14යි වෙලාව. හාර්ට්බීට් එක අද වැඩ පටන් ගන්න වෙලාව. ලස්සන සිදු ගොඩක් අහන්න හවස එක වෙනකන් ඔයාලට පුළුවන්කම තියෙනවා. හාර්ට්බීට් අහගෙන මැසේජ් එක කරන්න 07 03 93 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට නිදහසේ පාඩුවේ ඉන්න ගමන් වැඩ කරන ගමන් ඕනම තැනක ඉඳගෙන මැසේජ් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ

ම උරගා බලන්න. තරගකාරී වදේක වෙන්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න.

දහය විනාඩි 24යි වෙලාව. හඩ්මීට් අහගෙන ඉන්න වෙලාව සිංදුව අහන්න මැසේජ් කරන ගැටියක් මට මතක් කරන්න ඕන. මේ වෙලාවේ ප්‍රබාත් මැසේජ් කළ තියෙන සිංදුව ගැටගත් කරගන්න කියලා. වාක්‍යම උදුල සම්පත් කවිෂ් කැතුළු ගැටියක් ඉන්නවා කියලා තියෙනවා. රිටබේ මැසේජ් කළ තියෙන. ඒ වගේම ශිරෝමා මාවනල්ලෙන් මැසේජ් කරනවා සිංදුව ගැටගත් කරගන්න කියලා. උදුලය වගේම මේ ගැටිය ඉන්නවා කියලා තියෙනවා. සිංදුව අහන්න බලාගෙන අද අපිත් වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ කියලා. කුරුවිටින් මැසේජ් කළා තියෙනවා සිංදුව ගැටගත් කරගන්න කියලා. මානෙල් එයාගේ ටෙලිෂොප් එකේ වැඩ කරන අතරේ ගහගෙන ඉන්නවා කියලා. ඒ වගේම වන්දනා මැසේජ් කරනවා මීරිගමේ ඉඳලා සිදුව ගඩගතු කරගන්න කියලා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්න පුළුවන්. අප ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ දවල් එක වෙන කලින් heartbeat වලට

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: උදේ 10 විනාඩි 30 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
3: දැන් 6:32යි වෙලාව. Heartbeat අහගෙන අතර යන්න හදන්නේ වත්තල පැත්තට. එබැ දිනෝ දාංගලේ කොල්ලෝ ටිකක්. කට්ටිය එකතු කරගන්න වත්තල Toyota set එක. මේ වෙලාවේ බොස් චන්දිම, නීල අයියා වගේම ආසිරිය අයියා, ප්‍රනීත්, කසුන්, දිලක්, දීලක, ඒ වගේම බුද්ධික, ගයනී, ඒ වගේම කුමාර, ඊට පස්සේ ඉසුරු, දර්ශන, අදළු කට්ටිම ඉන්නවා. රත්සර තමයි මැසේජ් කෙව්වේ. එයා තමයි මේ වෙලාවේ මෙන්න මෙහෙම සෙට් එකක් මෙතන ඔයා අහගෙන ඉන්නවා කියලා, Heartbeat අහගෙන ඉන්නවා කියලා මට කිව්වේ. වර්ක්ෂොප් එක හෙල්ලෙන්න ප්‍රෝග්‍රෑම් එක දාලා දෙන්නේ සද්දෙටම. ඡාය වේවා කට්ටියම ගොඩක් ආදරෙන් ඉදිරි කර ගන්නවා. හවස එක වෙනකන් ඉන්න ඕන.

0: උදේ 10 විනාඩි 36යි.
1: විලාබ් ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

0: මේකයි බුදු ගීතය. ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

දහය විනාඩි 46 වෙලාව හඩ් බීට් අහගෙන ඉන්න වෙලාව පැලොත නිෂ්පාදන ගැන මතක් කරන ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන ඔබට ගන්න පුළුවන් පැලොත රවත් එක්ක යෝගට් අයිස්ක්‍රීම් බටර් ඇතුළු නිෂ්පාදන වගේම පැලොත කිරි පිටි කියන්නේ රහට කිරි එකක් හදාගෙන බොන්න මම ගන්න මොන නිෂ්පාදන තමයි පැලොත කියන්නේ ලංකාවේ අපේ දෙයක් අපේ දෙන වටිනාකමක් දෙන්න පැලොත නිෂ්පාදන මිලදී ගන්න ඔය වාසනාව උරගා බලන්න පහු බහින්න එපා කොයි වෙලාවකවත් මෙන්න මේ වෙලාව වෙනකන් ඉන්නවා මේ වෙලාව වෙනකන් ඉන්නවා කියලා කල් ගන්න එපා වාසනාව වෙනුවෙන් වාසනාව වර්ගා බලන්න ළඟම හිතන වෙලාව try කරලා බලන්න ඒ වෙනුවෙන් මෙගා පවර් මිලදී ගන්න මෙගා පවර් උතරයක් ගන්න ඔය වාසනාව අද මෙගා පවර් එක ඔබට ළඟා වෙන්න පුළුවන්.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රේදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් දික්කොය ප්‍රදේශයේදී සලංකන්ද සිට එම පුද්ගලයා දිනපතා බස් රථය ධාවනය කර අතරමඟදී බස් රථයෙහි රියදුරට බාර දෙන බවටයි හැටන් මූලස්ථාන පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව තොරතුරු පිළිබඳව පරීක්ෂා කළ පොලිසිය රිය බලපත්‍රය නොමැතිව බස් රථය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. බස් රථයද පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කළේ. පොලිසිය සඳහන් කළේ රියානතුරු බහුල අධික කඳු බැවුම් මෙන්ම වංගු සහිත මාර්ගයක රියදුරු බලපත්‍රයන් නොමැතිව බස් රථය ධාවනය කිරීමට ඉඳ ලබා දීම යන චෝදනා යටතේ බස් රථයේ හිමිකරුද නඩු පවරන බවයි. ඒ අනුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බව හැටන් මූලස්ථාන පොලිසිය සඳහන් කළා. බටහිර සා මධ්‍යම ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක බලකාය නිවේදනය කළේ. සිදු වූ ජීවිත හා දේපළහානි පිළිබඳව තවමත් අනාවරණ වී නැහැ. ඉරානය පසුගියදා එල්ල කළ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය නැවත ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් දැනට පවත්වාගෙන යන සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම සාම සාකච්ඡා තමන් විසින් මෙහෙවන අතර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට තීන්දුව තීරණ ගැනීමේ කිසිදු බලයක් නොමැති බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
2: 24 පෑම සිරුවෙන් ලක්ක

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 11 වෙනිදා 5

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පෙරවරු 11:00 වෙලා විනාඩි 13යි.
2: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: Hina Levi Sindhu Ahanna FM 93.5, FM 93.7, Handave 4 Veddi Tune Karala Tiyaganna.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Rasayenut Ihala, Gunayenut Ihala, Vijaya Tose Mishranaya.
2: Vijaya Products, Ape Rasaya Rate Sevata. ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
2: ලකන්ද රේඩියෝ ITN.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අංග්‍රිතා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු 11 වන අද 21යි.
2: දශකාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්ෂණ මොනින් දෙසල් දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: Lakanda Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakanda Heartbeat.
2: පෙරවරු 11 වෙනාඩි 23 වෙලාව. සාමාන්‍ය මේ වෙලාව හොඳයි නේද හොඳ කෙඩි එකක් බොන්න. ඒ කිරියක මොනකටත් ඔය වගේ සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා නම් සමහරු ඉන්නවා මේ දරහිත කිරි පිටියක තෝරලා බොනවා. සමහරු මේක ප්‍රශ්නයක් නෑනේ අපිට ඕන කිරියකට අපි රෙඩි. ඒ කොහොම වුණත් ඔයාට ඔය තෝරා ගැනීම දෙකම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පැල්වති කිරියකේ දැන් මේද සහිත විදිහට තෝරා ගැනීම කරන්න පුළුවන්කමක් තියෙනවා. යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරීමේ හැමදේම පැල්වත නමින්ම ගත්තොත් ඔයාට වරදින්නේ නැහැ. කොහෙන්ද පැල්වත නිෂ්පාදන ගන්න පුළුවන් කියලා ඊළඟට ප්‍රශ්නයක් එනවනම් මම ඒකත් විසඳලා දීලාම යන්න. කොහෙන්ද ගන්න පුළුවන්? නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන ආශාකාවක්. එතකොට ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මාළුවේ, පැල්වත බතර මුල්ලේ තියෙනවා. එහෙම නැත්නම් අනුරාධපුර මර්දන් කඩවිල ශාඛාව වෙනත් ඔයාට පැල්වත නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුවක් තියෙනවා. 0.7 0.93 93.5 93.7 මැසේජ් එකක් එවන්නත් පුළුවන්. 11 වෙනාඩි

0: පෙරවරු 11 වෙනි අර්ථයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Radio ITN.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Heartbeat.
2: පෙරවරු 11 වෙනාඩි 33 වෙනව රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන්නු ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියන්නේ. යලිත් වතාවක් මේ වර්තාව අලුත් කර දෙමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑගක සහ දැන් බ්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හිණිය වගේම සුපිරි මෝටර් රථයක හිණිය හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. 11 වෙනාඩි 35.

0: Lakhanda Radio ITN
1: Ekolai Venarte Satai
2: Adasya Vasakpura Jatiya Kvishwase Debo Lotharai Nove Kirula Mahajana Sampata Den Satiyatina Hatema Mahajana Sampata Ratatama Sampata
3: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: පෙරවරු 11 වෙනි 46
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: පස්සරු 11:00 වෙනාඩි 46 වෙලාව. සාමාන්‍ය දේශීය නිෂ්පාදන ගැන ඔයා වඩාත් උනන්දු වෙන කෙනෙක් නම් අපේ රටේ සල්ලි අපේ රටේ මිත්‍රි කරන්න ඕනේ කියන හැඟීමෙන් ඔයා වැඩ කරනවා නම් ඔයාගේ තීරීම් අතරේ පැල්වත්ත වැළඳ නාමය තියෙනවා වෙන්න පුළුවන්. මොකද පැල්වත්ත කිව්වහම පැල්වත්ත කිරිපිටියක තියෙනවා, යෝගට් තියෙනවා, බටර් තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, මීකිරි තියෙනවා, ගිතෙල් තියෙනවා, මේ හැම දෙයක්ම ගන්න පුළුවන්කමක් තියෙනවා. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන ඔවුන්ගේ ශාඛාවක්, ගාලු පාර කොළුපිටියේ තියෙනවා තව ශාඛාවක්, තව කොහෙද තියෙනවා ඇත්තේ. අරංගල හන්දියේ මාළපේ ශාඛාව තියෙනවා, පැල්වත්ත හන්දියේ තියෙනවා බතමුල්ල තියෙනවා පැලවත්ත ශාඛාව. ඊට පස්සේ අනුරාධපුර මර්දන් කඩවලට ගියාම ඔයාලට පුළුවන්කමක් තියෙනවා එතනිනුත් පැලවත්ත ශාඛාව හොයාගන්න. හොඳම දේ අගය කරනවා නම් පැලවත්ත නාමය අගය කරන්න එක අපේ පුරුද්දක්. ඒක නිසා දේශීය කිරි ගොවියාවේ ශක්තිමත් කරන්න අපිට ලැබිලා තියෙන මේ chance එක අපි අරගමු. පැලවත්ත නිෂ්පාදන මිලදී ගමු. 11:48

0: පෙරවරු 11 වෙනාඩි 52යි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: රුපියල් කෝටි 19ක් වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. දෙවයින පුරාම අදත් ගිගුරුම් සහිත තද වැසි. කංකසන්තුරේ මන්නාර මහරහා කල්පිටිය මුහුද දීවරයන්ට සහ නාවිකයන්ට තහනම්. කුඩා දරුවන් 3 දෙනෙකු ඇතුළුව මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක්. ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. රියදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථය ධාවනය කළ අයෙකු අත්අඩංගුවට. ඉරානයේ මිසයිල් ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රතිචාර. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම්. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. රුපියල් කෝටි 19කට වැඩි වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි වැටලීම සිදු කළේ. ඒ මහා පරිමාණයෙන් ඇමරිකානු ඩොලර් සහ දේශීය මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන බවට පොලිසියට ලද තොරතුරක් හේතුවෙන්. එහිදී කාන්තාවක් ඇතුළු තවත් 4 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ. රියදුරු බලපත්‍රයක් නොමැතිව මගී ප්‍රවාහන බස් රථය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ හැටන් දික්කොය ප්‍රදේශයේදී සලන්කන්ද සිට එම පුද්ගලයා දිනපතා බස් රථය ධාවනය කර අතරමඟදී බස් රථය ඒ රියදුරට බාර දෙන බවටයි හැටන් මූලස්ථාන පොලිසියට තොරතුරු ලැබී තිබුණේ. ඒ අනුව තොරතුරු පිළිබඳව පරීක්ෂා කළ පොලිසිය රිය බලපත්‍රය නොමැතිව බස් රථය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. බස් රථයද පොලිස් බහරයට ගැනීමටයි කටයුතු කළේ. පොලිසිය සඳහන් කළේ රියානතුරු බහුල අධික කඳු බැවුම් මෙන්ම වංගු සහිත මාර්ගයක රියදුරු බලපත්‍රයක් නොමැතිව බස් රථය ධාවනය කිරීමට ඉඩ ලබා දීම යන චෝදනා යටතේ බස් රථයේ හිමිකරුටද නඩු පවරන බවයි. එය අනුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බව හැටන් මූලස්ථාන පොලිසිය සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. එය අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා. ඩෙංගු බෝවීමේ අධිඅවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කරන්නේ. පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරය ජලයේ ක්‍රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදී එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. පසුගිය 5 වනදා වන විට මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු මරණ 20ක්ද වාර්තා වී ඇති අතර ඉන්තුන 3 දෙනෙක්ම කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ. පවතින තත්ත්වයේ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගැනීම වෙනුවෙන් ජනතාව වඩා සක්‍රියව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළා.
2: ජනවාරි ඉඳන් අද දක්වා යම් කිසි වර්ධනයක් පෙන්නුම් කරනවා ඩෙංගු රෝගීන්ගේ. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහා නගර සභා සීමාව තුළ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. ගිය අවුරුද්දත් එක්ක ගත්තහම මේ අවුරුද්දේ 50ක 55ක පමණ වැඩියක් පෙන්නුම් කරනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ වෙන විටත් මෝසම් සුළං කාලය ආරම්භ වෙලා තිබෙනවා. තව ඉතුරු මාස දෙකකදී වැස්ස සමයේ එන්න පුළුවන් එල් නීනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක තවත් දරුණු වෙන්න පුළුවන්. මේ ඩෙංගු මර්ධනය අනිවාර්යයෙන්ම කරගතිය යුතුමයි.
1: ප්‍රදේශ කීපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.
0: අද දිනේදී බස්නාහිර සබරගමු සහ වයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුමුස ඇති වැසි අපේක්ෂා කරනවා. මේ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් එම ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. මීට අමතරව අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකුවොත් මධ්‍ය කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වලත් පිටින් ඊට හමන 5 කිලෝමීටර 40-50 පමණ තද සුළං අද දිනේ බලා ගන්න පුළුවන්. සෙසුම් ප්‍රදේශවල පිටින් ඊට හමන 5 කිලෝමීටර 30-40 පමණ තරමක තද සුළං අද දිනේ බලාපොරොත්තු වෙනවා. ගිගුම් සහිත වැසි ඇති වන විට ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පිළිවෙල ගන්නා ලෙස ජනතාවගෙන් කාරණු කිල්ලා සිටිනවා.
1: මේ අතර ධීවර සහ නාවික ප්‍රජාවටද විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒකංක සන්තුරේ සිට මන්නාරම හරහා කල්පිරිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස සඳහන් කරමින්. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට 5 කිලෝමීටර 60-70 පමණ දක්වා ඉහළ යාමේ හැකියාව පැවතීමයි ඊට හේතුව. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද මුහුදු රළ මීටර 2.25 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අකුරැස්ස නගරාසන්නෝ පිහිටා ඇති බෝධගල තොටුපළ සහ අමලගොඩ අඹසවන බස් නැවතුම සඳහා ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා. නෙල්වලා ගඟට මායිම මෙම බස් නැවතුම පිහිටා ඇති අතර පසුගිය දිනක මේ ස්ථානයෙන් ගඟට වැටුණු පුද්ගලයෙකුද මිය ගියා. ඒ අනුව මේ ස්ථානයට ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ද අදාළ අංශ වෙත දැනුවත් කිරීම සිදු කෙරුණා. අනතුරුව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය ඊට යොමු කරවීමටයි පියවර ගත්තේ. මෙවන් විට ආරක්ෂක වැට ඉදිකිරීමට පියවරගෙන ඇති බව අකුරැස්ස ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා.
3: මේ ගොඩක්ම සුදුසුයි මෙතන ආරක්ෂක වැඩක් ගහන එක. ගොඩක්ම ඉතින් අපි දරුවත් එක්ක ඇවිල්ලා අපි මෙතන ඉන්නවනේ. ආරක්ෂක වැඩක් ගහන එක බොහොම සුදුසුයි ඉතින්.
4: දරුවත් එක්ක මුණත් මෙතන පයින් යන කට්ටිය ගොඩක් යනවා. මේ රෑකට ආවත් වාහනයක් ආවත් පේන්නේ නැහැ නේ. ඔය ගඟට වැටෙනවනේ නේ. ඇත්තටම මේ වැඩේ කොච්චර හොඳයිද? මෙච්චර කාලයක් කරේපු නැතිද? දැන් කරේනවා මොනවා හරි.
5: මේ අයිනේ දිගේ මේ කවුරුත් යන්නේ පයින් යන කට්ටිය හරිම බයෙන් තමයි මේ ඒ කියන්නේ අයින් වෙන තැනක් ඇත්තේ මේ වාහනයක් එනකොට කරන වැඩ පිළිවිල ඉතා මේ හොඳේ කියලා මම කියනවා.
1: කෙතරම් බාධක පැමිණියද වත්මන් රජයේ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ මොරටුව ප්‍රදේශයේ පැති වැඩසටහනකදී අදහස් දක්වමින්.
6: මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ජනතාව දැනුවත් කරනවා. ඔබගේ ක්‍රියාකාරකම් නිසා මොරටුව අවලස්සන වෙනවා විතරක් නෙමෙයි, මොරටුවේ අනේ මිනිසුන්ටත් පීඩාවක් වෙනවා. ඒක නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක දැනුවත් කිරීමක්. හැබැයි අපි දෙන්න උන්ට මාස දවස් 30යි. ඒ දවස් 30න් පස්සේ ඒගොල්ල අනුගත වෙන්නට ඕන. ඔවුන්ට අවශ්‍ය වෙන සහායක් තියෙනවා නම් නගර සභාවෙන් හෝ අපෙන් පොදුවේ රජයක් වශයෙන් ඔවුන්ගේ ජීවිකාව කරගෙන යන්නට ඒ සහාය සම්පූර්ණයෙන්ම දෙනවා. ඒ කියන්නේ එකතකේ නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕන, මොරටුව අවලස්සන්න තියෙන්නත් ඕන. ගලපුවම වතුර ගලපුවම කුණු තැනතන පුච්චන මේ රටේ මිනිස්සුන්ටයි මේ ගමේ මිනිස්සුන්ටමයි කරදරේ. කියන්නේ අපි විශ්වාස කරනවා නීතිය කෙලින්ම ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනතාව දැනුවත් කළා, ජනතාව යම් ප්‍රමාණයකට සංවේදී කළා. ඔවුනුත් මේකේ ප්‍රතිවාදී නෙමෙයි. ඒගොල්ලෝ අපේ හවුල්කාරයෝ කරගැනීමේ අරමුණ තමයි ආපෘතිය තියෙන්නේ. අපේ හවුල්කාරයෝ ලැගල ස්වේච්ඡා මේවා කරයි. නැති කට්ටිය අපි නීතිමය පියවර ගන්න වෙයි.
1: ලෝක සාගර දිනය අදටයේදී තිබෙනවා. ජගත් සාගර දිනයා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වූයේ 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේදී ජුනි මාස 8 වනදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ඉන් අනතුරුවයි සෑම වසරකම ජුනි 8 වනදා මෙම දිනය සැමරෙන්නේ. ඒ අනුව සාගර ජීවීන් සහ සාගර සම්පත් රැක ගැනීමේ අරමුණෙන් ලොව පුරා විවිධ රටවල සැමරුම් සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාවේද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේක්ව සංවිධානය කරන 2026 සාගර විද්‍යා සහ තිරසහරත්ව ජාත්‍යන්තර සමුළුව අද පැවැත්වෙනවා. එමෙන්ම ඕෂන් වොච් ජංගම දුරකථනයේ දවම හඳුන්වා දීමටද නියමිතයි. බටහිර සහ මධ්‍යම ඉරානයේ ප්‍රදේශ කීපයකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර සාර්ථකව සිදු කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක බලකාය නිවේදනය කළේ. සිදු ජීවිත හා දේපළ හානි පිළිබඳව තවම තනාවරණය වී නැහැ. ඉරානය පසුගිය දා එල්ල කළ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. මේ අතර ඊශ්‍රායලයේ සහ ඉරානයේ නැවතත් ප්‍රහාර එල්ල කර ගැනීම හේතුවෙන් දැනට පවත්වාගෙන යන සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් ඇති නොවන බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එම සාකන් විසින් මෙහෙවන අතර ඊශ්‍රායල් ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට තේන්දු තීරණ ගැනීමේ කිසිදු බලයක් නොමැති බවයි. ආසියානු පැරා ත්‍රෝබෝල් අනුශූරතාවේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. ඒ මැලේසියාවේ කුවාලාලම්පූර් නුවර සිට පැමිණි යානයකින්. මෙවර ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියට ආසියා කලාපයේ රටවල් 6ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. තරගාවලිය පැවැත්වුණේ මැලේසියාවේ කුවාලාලම්පූර්හිදී. ඒ පසුගිය දෙවනදා සිට පස්වන දා දක්වා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාව හිමිකර ගැනීමටයි සමත් වුණේ. ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායම වසර එකහමාරක කාලයක් තුළ ලබාගත් දෙවන ජාත්‍යන්තර ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්. රුපියල් කෝටි 19ක් වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. දෙවෙන පුරාමාදත් ගිගුරුම් සහිත තද වැසි. කංකසන්තුරේ මන්නාරම හරහා කල්පිටිය මුහුද දීවරීන්ට සහ නාවිකයන්ට තහනම්. කුඩා දරුවන් 3 දෙනෙකු ඇතුළුව වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20ක්. ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. රියදුරු බලපත්‍රයන් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් දහවණය කළ අයෙකු අත්අඩංගුවට. ඉර ප්‍රහාරයට ඊශ්‍රායල් ප්‍රතිචාර. මෙලඟ ලඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසු එකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

0: බස්නාහිර පළාතේ තවත් සුන්දර පාරිසරික සංචාරක කලාපයකට ඔබව එක්කන් යන්නයි අද අපි සංචාරෙන් සූදානම් වෙන්නේ. මේ සංචාරක පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, කැස්බෑව, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සහ කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුලයි. පානදුර මොයකටේ ඉඳලා වේරස් ගඟේ දකුණු කෙළවර දක්වා හෙක්ටයාර 1245ක පමණ භූමි ප්‍රදේශයක් පුරා මේ සංචාරක පාරිසරික කලාපය පැතිරලා තියෙනවා. මේ තමයි බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ සංචාරක කලාපය. වේරස්ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ, බොල්ගොඩ දකුණු වැව සහ පානදුර ගඟ යන ජල පද්ධති පහෙන් බොල්ගොඩ පාරිසරික සංචාරක කලාපය සමන්විත වනවා. මේ ජල ප්‍රදේශය තුළ පිහිටලා තියෙන දූපත් සංඛ්‍යාව 13ක්. රස්කින් දූව, කඳුරු දූව, මදුරු දූව, කොද්දූව සහ කාක දූව ඉන් ප්‍රධානයි. ඉතා ඉහළ ජෛව විවිධත්වයක පාරිසරික පද්ධතියක් වන බොල්ගොඩ අතිශය මනස්කාන්ත සංචාරක පාරාදීසයක්. ලන්දේසි සමයේ කෝට්ටේ සිට රත්නපුර දක්වා බොල්ගොඩ ජලාශය හරහා ප්‍රවාහන කටයුතු සිදුවුණා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. බොල්ගොඩ උතුරු වැවේ පිහිටලා තියෙන අඟුලු එළිය දේවාලය නිසා මේ පරිසර පද්ධතියට සංස්කෘතික වටිනාකමකුත් ලැබිලා තියෙනවා. බොල්ගොඩ ජල පරිසර පද්ධතියේ සිටින මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 45, උභය ජීවීන් විශේෂ 13කුත් මේකේ ජීවත් වෙනවා. උරංග විශේෂ 40ක් මේ පරිසර පද්ධතියෙන් හඳුනාගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. පක්ෂීන් විශේෂ 97කුත් මේ බොල්ගොඩ පාරිසරික පද්ධතියේ ජීවත් වෙනවා. ශීරපායින් විශේෂ ගණන 31ක්. මේක නිදහස ඉඳගෙන සංචාරය කරන්න වගේම ජෛව විවිධත්වය ගැන පාරිසරික අධ්‍යයනයක් කරන්නත් හොඳම තැනක්. මේ සංචාරක පාරිසරික පද්ධතිය නරඹන්න දෙස් විදෙස් සංචාර විශාල පිරිස් පැමිණෙනවා. මේක අපේ රටේ තව සුවිශේෂ සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වටිනාකමක් තියෙන සංචාරක පරිසර කලාපයක්. ඒක මතු පරම්පරාවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්.
1: හිත නැවතුණු තැන සංචාරේ
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:18යි.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: En Maranikai.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: තලහයි මනරිහතලිහයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

0: කරන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: vibe. Beat it, it mix better. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් මෙගා පවර්

0: සහනෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරු සායිට ආධාර අනුබල දුන් තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕමන්ත පොලිසිය සිදු කළ විමර්ශනයකදී ඕමන්ත නාවට්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ පෙරේදා දිනයේදී. ඒ අනුවයි පොලිසිය ඊට අදාළ විමර්ශන ආරම්භ කර තිබුණේ. එහිදී ඝාතනයට සම්බන්ධ සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු මෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ අවුරුදු 17, 20, 23 සහ 27 යන වයස්වල පසුවන පිරිසක්. සිද්ධිය සම්බන්ධයෙන් නෝමන්ත පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු
2: කරන්නේ.
1: ෆිලිපීනයේ හටගත් ප්‍රබල භූකම්පණයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 129 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූකම්පනයගේ රිච්ටර් පරිමාණ 1.7. එරට ප්‍රධාන දකුණු දූපත වන මින්ඩනාඔහුයි පිහිටි සැන්ටෝස් නගරයේ වෙල්ලටොබ්බෙන්ඩේ හටගෙන තිබෙනවා. භූකම්පනය සමග පිලිපීනයට අමතරව ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර මේ වන විටම අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් පිලිපීන ජනාධිපති පර්ඩිනන් මාකෝස් ජූනියර් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ තවදුරටත් ආරක්ෂිත උස්බිම්වල රැඳී සිටින ලෙසයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
2: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දින ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑතුන
0: ඔවුල්ට

දවල් එකපහු වෙලා විනාඩි 11යි වෙලාව. අයිබෝන් සුබදාවලක්. අද ජුනි මාසේ 8 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපේ සඳුද දවසේදී තමයි මුණ ගැහෙන්නේ. මේ මිනිස් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන නරකම දේ වෙනස් වීම කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක හැබැයි තීරණය වෙන්නේ ඒ කෙනා මේ මොහොතේ ඒ වෙනස් වීමට මුහුණ දෙන විදියෙන් කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි මේ මිනිස් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන හොඳම දේත් වෙනස් වීම කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ කෙනා මේ මොහොතේ ඒ වෙනස් වීම එක ගණදුණු කරන විදියෙන් කියලා මට හිතෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන යුනිවර්සල් ට්‍රුත් එක කියන්නේ සැබෑ සාධාතනික ඇත්ත තමයි වෙනස් වීම අපිට සිද්ධ වෙනවා කියන දේනේ. අපි කවදාවත් හැබැයි වෙනස් වීම පිළිගන්න ලැහැස්ති වෙලා නැහැ. අපි වෙනස් වෙන දේවල් ඉස්සරහා අපි හැමතිස්සම ප්‍රාර්ථනා කරනවා තිබ්බ විදිහටම හැමදේම ආපහු තියෙන්න කියලානේ. අපි වෙනස් වීම පිළිගන්න ලැහැස්ති නැහැ. අපි පිළිගන්න ලැහැස්ති වෙනවා. ඒ වෙනස් වීම ඇති කරපු ස්වභාව ධර්මයත් එක්ක ඒ වෙනස්ීම් ඇති කරපු පිරිසත් එක්ක මිනිස්සුත් එක්ක පුද්ගලයොත් එක්ක අපි සූදානම් වෙනවා අනවබෝධය තුළින් දුකක් ඇති කරගෙන පළිගැනීමකින් දෙ නිර්මාණය කරගන්න. හැබැයි ජීවිතයේ තියෙන හොඳම දේ තමයි වෙනස්ීම් පිළිගන්න සූදානමින් ඉන්න එක. ඒ වගේම වෙනස්ීම් පිළිගන්න එක. එතකොට අපිට පළිගන්න ඕන වෙන්නේ නැහැ කියන දේ තමයි මට මතක් කරලා දෙන්න උවමනා වුණේ. ජීවිතේ වෙනස්ීම් සිද්ධ වෙනවා. ඒ වෙනස්ීම් පිළිගන්න ලැස්සෙන් ඉන්න. එතකොට ජීවිතයේ සුබවාදීව දකින්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. දුක හිතන එක අඩු කරගන්න පුළුවන්. All time bets it charmy. අද තව සතුටෙන් තියන ලෑස්ති. හතර වෙනකම් ආවහන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. එකයි විනාඩි 12යි. මතකයිනේ 0703 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: Radio ITN.
1: එකයි විනාඩි 18යි වෙලාව. ලකන Facebook page එකට ගියාම all time bets ඉච්චාමි. අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්නත් පුළුවන්. ඒ අතරින් එවපු messages ටික මේ සිද්ද පස්සේ මම කියන්නම්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: පසරු 1යි වෙනාඩි 22යි
2: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නදේ
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දිනවානේ
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
5: sama anugrahaya
1: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
5: vijaya products ape rasaya rate samata ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
1: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
5: ඕල්ටයි බීට්ස් විත් චාමි
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග හැරගන්න එපා

දවල් එක පහු වෙලා විනාඩි 24යි වෙලාව. සමහර පැතිවලට හොඳටම වැස්ස කියලා මට ආරංචි වුණා. වැස්ස වහිනවා සමහර පැතිවලට පායනවා. වෙච්ච දෙයක් නේද? සින්දු කහන ඕනේ කියලා පළවෙනියට මට මැසේජ් එකක් යවලා තිනවා හිතන්නේ කවුද? මාපලගම පැත්තෙන් පියල්ජේ ඔයාගේ මැසේජ් එක තමයි අද මම මුලින්ම දකින්නේ. අපි ලස්සන සින්දුවක් අහමු. චාමියකේ කොහොමද ඔයාට මාත් ඉන්නවා කියලා දරණිය ගලින් තරුෂි බස් නායකව මට මැසේජ් එකක් එවට ස්තුතියි. සුබ දවසක් වේවා අපිටත් ගීතයක් දෙන්න. කවුද ඔයා? සින්දුවක් නම් දෙන්න පුළුවන්. මාතලින් කුමාරි එරබුදුගල්ල නයනේ ගාමිණී සුභාෂිනිව එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ඔපෙල් ෆැෂන් එකෙන් විමල සේන, කලමනාකාර දෙලංක නදීෂාන්, රසික චනිතු පසිදු චමෝත් කයන්, සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර, ශාන්ති කුමාරි, නිරෝෂා, හර්ෂිනී, සුභා, දිනෝෂා, කම්මනි, චන්ද්‍රානි, ඉරේෂා, නයනි, දෙලපුචිත්‍ර එයාලා ඔක්කොමලව එකතු කරගන්නවා. ලොකු ටීම් එකක් ඉන්නවානේ. ඒ හැමෝටම ලස්සන සින්දුවක් අහන්න දෙන්න මම ලෑස්ති කරලා තියෙන්නේ. හයි චාමි, කොහමද? අපිවත් සිද්ධකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එක යමි ප්‍රඩක්ස් පොතුපිටිය වාදුවෙන් සමන්ත ස්තුතියාගේ මැසේජ් එකට. සුබ සඳහවත් චාමි කිව්වට තාම ඉතින් හැඳෑ වේගෙන එනවා නේද? තව ටික ටික ටික ටික. ඔබ බාහිර ලෝකය වෙනස් කිරීමට සිත වෙහි නම් බාහිර විසින් ඔබව පාලනය කරනවා. ඔබ බාහිර ලෝකය පිළිගන්න සිතුවා නම් ඔබේ පාලකයා ඔබම තමයි. හිතන්න ඔබ විනෝද චාරිකාවක් යාමට සිටියේදී සුළු අසනීපයක් නිසා චාරිකාව යන්න බැරි වුණා කියලා. එතකොට ඔබ පස්තැවෙනවා නම් ඔබ එම සිතේ රූකඩයක්. නමුත් ඔබට වෙන්න තිබුණ දේ වුණා කියලා හිතලා පසු නොතැවී සිටිය හැකි නම් තවමත් ඔබේ පාලකයා ඔබමයි කියලා මේ මැසේජ් එකේ කියලා තියෙන්නේ. කවුරු කියලාද හිතන්නේ? සංජය තමයි මේ මැසේජ් එක වල තියෙන පෝස්ට් එකක්. ලස්සන. ඒක ඇත්ත නේද? ඔය අනිත් අය අපිව පාලනය කරන අපි රූකඩයක් විදිහට නටවනකම් බලාගෙන ඉන්නවද මිත්‍රවලුනේ? නෑ නේද? ඔයාගේ ජීවිතයේ හොඳ නරක හැම දෙයකම තීරකයා ඔබ. ඒක නිසා හොඳ දේවල් තෝර බේරගෙන ඒ දේවල් ක්‍රියාවට නංවන්න. වැරදිවල් අඳුනගත්තාම ඒවා නැති කරලා දාන්න. ආයෙ මොකදද නේ වැරද්ද කියලා දන දන ඒ දේවල් කරන්න යන්නේ? දන දන වැරදි කරන්න නරකයි. එහෙම වුණොත් ඒක ඉතින් ඔයාගේම වැරද්දක් තමයි. සින්දුවක් අහමු.

0: Radio ITN.
1: පසරු එකයි වෙන හරි දෙයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
3: Always with Jamie.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: Suno na sang mal mal kiye me mare
0: kai magana ganne pa dawal ekapahu vela wenade 36 welawa FM 93.5 en hari 93.7 en hari oya me welawaye saddata mahagin inne lakkhanda old time beats with charmi හවස හතර වෙනකම් මං ඉන්න නිසා 07:03:03:07 ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කඩ Facebook page එකේ ගියාම අපේ post එකක් අදත් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාන්න අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එහෙම නැත්නම් එකතු කරගන්න ඉන්න පිරිසක් ඉන්නවා නම් එයාව comment එකක් විදිහට දාලා තියන්න. මම තුනේ පෑදී Facebook page එකට ගිහලා post එක වල comments එක කියන්නම්. හරි. සුබ දවසක් වේවා ඔයාට අපිත් ඉන්නවා කියලා කියන්නේ බරුදල් වලින්. ශිල්පනන්දු ලහිරු ශහනි නතාලි ශනාරාදුමිද සෞරී ශනාව මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලා වැක්ත කරගන්න. ආයුෂ බොහෝ වේවා ඕල් ටයිම් බීට්ස් විත් චාමි කියන්නේ චාමර ලියනගේ. වැසිබර කාලගුණෙන් සුඳුරුණු දවසක් කියලා තියෙනවා. කිසිම කෙනෙකුට වැස්සෙන් හානියක් නොවන සුන්දර දවසක් වේවා, සුන්දර සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා චාමර සහ තනු ගෝනවිල දාර්ලුවෙන් තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. දැන් මම ආදරෙන් එකද කරගන්නවා. හයි නංගී, සුබ තහවලක් වේවා. චම්දේ හයි, කොහොමද සිද්ධා කෝන කියලා තියෙනවා. පුතාලා සිතු නැතු හස්බන්ඩ් සමින්ද අක්කා අයියා දෝ අමාසත ඔයාගේ මැසේජ් එක බලන්න අන්තිමටික පැහැදිලි නෑ. පුතා අකිල වැකතු කරගන්න තැන්ක් යූ. අමාශා වෙන්න ඕන දුවගෙනම එයාට ලස්සර සෙන්දක් ලෑස්ති කරලා තියෙන හන දෙන්න. චාමි, අපි ආලෝක බොක්ෂොප් එකෙන් බත්තර මුල්ලෙන් ලස්සන සෙන්දක් දෙන්න කියලා තියෙනවා. හබේ රත්නායක ශ්‍යාමලි තව කවුද ඉන්නවත් එක්ක මල්ලි සජීවත් එකතු කරගන්නවා කියලා තමයි තියෙන. ටික දවසකට පස්සේ මන්ද මං වාගේ මැසේජ් එකක් දැක්කේ. චාමි, කොහොමද ලස්සන සෙන්දක් ඕනේ කියලා තියෙනවා ඊළඟ මැසේජ් එක. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දසනායක, කොහොමද විස්තර? ඔය පැතරත් රැස්සද? ඔයාවත් එකතු කරගන්න. තාම මැසේජ් එකක් එවන්නේ නැතුව මේ අනුන්ගේ මැසේජ් අහගෙන ඉන්නවද යා? චී, එහෙම ඉන්න එපා. මැසේජ් එකක් එවන්න පුළුවන් 07:03:03:05

0: Amerika Tamai.
1: Dekya Sureke Mumakatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Dekya මීළඟ වැඩසටහන.
2: ජුනි 9 වනදා උදැසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී.
3: සම්ධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. Dekya Sureke Mumakatota.

105 FM 93.7 Lakhana Radio ITN Rida Vibe Beat It Mix Winner

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: ලකන්ඩ රේඩියෝ ITN
3: දවල් එකයි වෙනදි 51යි

0: සිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේ.

0: 7 Lakhana Radio ITN
1: දවල් එක පහ වෙලා වෙනාඩේ 55 වෙලාව අකේ ලස්සන සින්දුවක් ඕනේ කියලා තිනේ මේ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා මේ වෙලාවේ ලකනහන් ඉන්නේ හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑකලින් සුසීමා එපු මැසේජ් එක ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඒ භාගමුවේ එන්ජේ අපරල් එකෙන් අනෝමා සරෝජිනී නිලන්තිය සංජීවනී අනුෂා එකතු කරගන්න කියලා අරුණී තමයි මට මැසේජ් එක එවලා දෙන්නේ Thank you. අනුත් යතු ටිකක් දුමන්ද දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ එහෙමනම් මේ ඇහෙන සින්දුවත් එක ඕල් ටයිම් බීට්ස් ඉත් චාමි අපි අපේ දෙවනි පැයට යන්නයි හදන්නේ 2.7.3.93.5.93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: দশম পাহা অনুত দশম হাত লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাঁচশো দেখায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පාර්ලිමේන්තුව ලබන නමෝනදා සිට දොළොස්වනදා දක්වා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනි නමෝනදා මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත යටතේ වන නියෝග සහ වරාය ගුවන්තොටුපළ සංවර්ධන පනත යටතේ වන නියමය ඇතුළු තවත් පනත් කෙටුම්පත් කිහිපයක් යටතේ වන නියමයන් පිළිබඳව විවාදයක් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එදින පස්වරු 2:30 සිට පස්වරු 5:30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ වන යෝජනා සම්මතයේද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතයි. විදුලි සංදේශ බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ජුනි දසවන බදාදා සිදු කෙරෙනවා. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතයේද එදින විවාදයට ගැනීමට නියමිතයි. සමතකරන සහ වාණිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11වනදා පෙරවරු 11:30 සිට 1:30 දක්වා පැවැත්වෙනවා. එදින පස්වරු 1:30 සිට 5:30 දක්වා රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූර්ණ ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීම සඳහා ජුනි 12වන සිකුරාදා වෙන් කර තිබෙනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පෙන් දුම්රිය ස්ථානයේ අසලදී පිහි ප්‍රහාරය එල්ලව ඇති බවයි. තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්. නිව්යෝක් පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. අද නිව්යෝක්හිදී පැවැත්වෙන ජාතික පැසිපන්දු අවසන් මහතරගයේ නැරඹීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණීමට නියමිත බැවින් ආරක්ෂක අංශ නගරයේ ආරක්ෂාව තර කරමින් සිටියදී මෙම පිහි ප්‍රහාරය එල්ලව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු තුනට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: 93.5 FM 93.7 La Khanda Radio ITN
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: දේමත් කලාාව
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එක එඳන් හතර වෙනකල්
2: සංචල හිත කිති කැවුණා තැන්බරවදනට ඩිංගක් ලංවෙන්මට හිතුණා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙක පහු වෙලා විනාඩිය කොළහයි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේටම් එක ඇහෙන්නේ ඕල් ටයිම් වෙට්ස් ඉත් චාමි 0.7 0.3 0.95 0.7 ඔයාට හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන් නම් මගේ මැසේජ් එක මගහැරලා යන්න නැහැ හයි මනෝ අපිට වහිනවා හොඳටම කියලා කියන්නේ හලවත හේමල් කුලියපිටියේ හැමෝමත් එක්ක චූටි වරුණංගිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියෙනවා නැතිවට පණිවිඩ පුරුදු ලෙස ඉස්සර කොළ එළිය කියයි මට නොබේ ගැන විස්තර මොනාද මේ විස්තර ලස්සන පෝස්ට් එකක් ස්තුතියි අපිට ෂෙයා කරගත්තට මඩපත පැතර ගිහම ඉලේ පෙරම ආනන්ද නන්දලාල හේමපාල ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් වල හැමදෙනා මාතරෙන් මතක් කරනවම එමෙල ගමන්ට් එකේ අනුෂ්ක මොකද මේ කියන්නේ ලලිත් සිසිරස තනුජ මිස් කුමාරි අක්ක ගේතාක්ක රම්‍ය අක්ක තිලින රෝෂිණි රමණි නේද වැසි නැෂෙන් ඉන්න සිසිරයවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා කියන්නේ මෙහෙම පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා හිරු නැග එන සෑම උදයක්ම හිරු බැස යන සෑම සවසක්ම ඔබට දැනුම් දෙන්නේ ඔබගෙන ආයුෂය දිනය බැගින් අවසන්ව යන බවයි ඒ නිසා දවසක් අවසානයේදී ඔබ කළ කී දේ ගැන සැහැමකට පත් වෙන්න පුළුවන් විදිහට වැඩ කරන්න අද දවසට මං අපරාධයක් කළේ නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් විදිහට තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහට දවසට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඊට පස්සේ මං යනවා හංවැල්ල දිලා නිරෝෂාගේ මැසේජ් එක බලන්න. ඉඩක් ලැබුණොත් ආය දවසක පුරුදු තැනකදී හමු වෙමු. සිතින් විතරක් වැල්දගෙන අපි මතක එක්කම තනි වෙමු. යන්න කලින් ඉතින් දෙඟක් වෙන තවාගම හිනෙමු. හැකි ඔනෝතින් යලිත් භවයක අතරමඟ වෙන්නම වෙමු. එසේම වේවා. ඔයා වාදරෙන් එකතු කරගන්න ස්තුතියි මැසේජස් කීපයක් ඔයාවලා තිබුණා මේක මම බැලුවේ සුබම සුබ වසරවත දවසක් වේවා වෙනස් වීම ගැන කියා දීපු නිසා ඒ ගැන අහන්නේ නැහැ කියලා දෙනවා අහන්න ඕනේ ඕන දෙයක් දිනපතා කනට ඇහෙන හඬවල් වෙනස් වුණාම අහන්න හිතනවා කියලා තියෙනවා මම අර 10:11ට විතර ආවනේ නේ හයි හයි කියන්නේ ඒක තමයි බය අහන්න තියෙන්නේ කොටව වේරකොඩි බේකරි එකෙන් ලොකු බොස්ස පුල් පොඩි බොස්ස වරුණ චම්පා මිස් දිස්නා මිස් වෙනෝ නේද බලනවා නම් ටිකද මොකද වරන්දල ලියලා තියෙන්නේ දනුෂ්ක මද ශංක ජගත් එකතු කරගන්න ජය මම thank you message එකක් එවුවට වඩා අතර කොහොමද වෙලාවක් වහගෙන ඊට පස්සේ චාමි අපිට අද කරන්න දෙක නැහැ කියලා තියනවා අයියෝ ඇයි හැමෝම එකතු කරගන්න බොයගුටින් සුමන තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ අහන්න බැරි වුණාට මොකද ඒ ගැන උනත් මට කියනවනේ ආන්න එකයි වටින්නේ කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න අසහනම් වදින්න එපා ආදරයට හරිස 2:15

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ලකන්ද රේඩියෝ ITN.

0: පැමිණිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වෙන්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 366 176 අංකයට

හවස දෙකයි විනාඩි 25යි වෙලාව 0.7 3 93 5 93 7 එවලා තියෙන messages අපි මේ සිද්ධියෙන් පස්සේ

0: FM 93.7 La Kana Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ. හැගීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුණක්.

හවස දැකපහු වෙලා විනාඩි 29යි වෙලාව. මතකද මැසේජ් නම් එක කියන්න ඕනද? මේ මැසේජස් එක කියලා අන්තිමට කියන්න ඕනේ. එච්චර ගණන්. හරි බලමු මේ මැසේජ් කාගෙන්ද කියලා. මටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ. වැඩ කරන ගමන් අහන් ඉන්නේ ප්‍රදීප් ලංකා සීෂෙල්ස් වලින්දලා අහන් ඉන්නේ කියලා තේනවා. ඔයාව ආතරෙන් මම මතක් කරන ස්තුතියි මැසේජ් එකක් එව්වට. අපි තින්නවා සරච්චන්ද්‍ර ටයර්ස් ට්‍රයිගමින් ඒ මැසේජ් එක. අපි සින්දුවක් අහමු. මේ ඉන්නේ කවුද? අපි තහගෙන ඉන්නවා ජාඇල ඇන් ඉරෝෂනි සහ පෞලයාය හැමෝම එකතු කරගන්න. අපිට හොඳ ටූම වහිනවා කියලා තියෙනවා. පරිස්සමට ඉන්න ඕනේ. පරිත්‍යාගශීලී අතක් කරුණාවන්ත හේතක් කෙනෙකු සතු වටිනාමවත්කමයි කියලා ලස්සන පෝස්ට් එකක් ආශා කරලා තියෙන ඒ වෙනුවෙන් ස්තුතියි. සිරිකුමාර කොහොමද? ඔයාවත් එකතු කරගන්න. සුබ දවසක් ශාමී. ලස්සන සින්දුවක් අහමු. මොරටුවෙන් වසන්ත ඉෂාරවයි නෝනනේ. ඊට පස්සේ දුව ඉන්නවා ඉමල් ෂා. මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒජී අනුර පුස්සලාව BF ජනපදයෙන් එපු මැසේජ් එක. සුබ දවසක් වේවා පවුල හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ. අපන්දි පිටිය රේණුකා කොහොමද? වල දෙන්නව තාතරින් මම මතක් කරනවා. ඔහු මේ ඉන්නේ කවුද? හසඳරා, ඔයාට තසනීපයි කියලා තිබුණා නේද? දැන් හොඳයිද? අපිට වහගෙන ඉන්න කියලා තියෙනවා සුරේකරේනු. ඔයාවත් ආදරෙන් මම මතක් කරනවා. අතුපතර මල් පිපුණු ගහක මුල වැන්නේ නුඹතරම් වෙන කවුද ඒකේ බර දන්නේ. අහස පේරා වැටෙන වැහි බින්දු වැන්නේ නුඹතරම් වෙන කවුද කඳුළු බර දන්නේ. පැටවුන්ට කෑම සෙවූ කිරිල්ලිය වැන්නේ නුඹතරම් වෙන කවුද කුසගින්න දන්නේ. රිදෙන විට නුඹේ හිත ඉවසාන ඉන්නේ නුඹතරම් වෙන කවුද ආදරය දුන්නේ. නුඹේ පැටව ලොකු වෙලා යන විට දීදීගේ නුඹ තරම් වෙන කවුද දන් දෙන්න දන්නේ. අම්මා ගැනනේ ඒ තරම් කවියක්. හරි ලස්සමයි. Thank you. හස දෙක බහු වෙලා විනාඩි 31යි වෙලාව. 0.7.3.93.5.3.7 මැසේජ් එකක් එවන්න බලුවා.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම්
0: සතියේ දෙනවල දවල් එකේ එදා හවස

0: රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩිය 7යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: දෙන්නේ මාරාන්තිකයි
3: පසුකිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම ඩෙංගු පරදමු.
3: හවස 2:39.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
2: ලකන රේඩියෝ ITN.
3: හවස 2:39 කියලා වෙලාව මතක් කරලා දුන්නා. ඊට පස්සේ මට හිතුණා ඔයාලට කියන්න ඕනේ කියලා පොල් තෙල් එහෙම තෙල් වර්ග එහෙම හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන කියලා දෙන්න කියලා. දැන් ගෙදර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න දෙන හොඳම විසඳුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. වෙළඳපළේ තියෙන පොල් තෙල් වෙනුවට වඩා ගෙදර දීම පහසු වෙන පොල් තෙල් හදාගන්න පුළුවන්. දැන් පොල් තෙල් කියවට පොල් තෙල් විතරක්ම නෙවෙයි. සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන රටකජෝ කජෝ සූර්යකාන්ත වතක අප එඬරු කොහොඹ මේ දේවල් වලින් තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගත දින පැයට බෝතල් 1-2 හතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිලවෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩවලින් නිසා ගෙවි යාම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. 0117 679 579 කෝල් එකක් අරගෙන මං කිව්වා කියලා වැඩි විස්තරයක් ඕන මට අහන්න පුළුවන්. හරි, තවසෙන් දකහලේ වූ 0.7 0.3 3.5 3.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ලකන Facebook page එකට ගිහලා all time bets with charm අපේ post එකක් තියනවා. ඒක like එකක් දාලා comment එකක් දාන්නත් පුළුවන්.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන් එකයි.

බලමු ඊළඟ සෙන්ටෙන්ස් පස්සේ අහන්න දෙන්න. ප්‍රියා බණ්ඩාරගමින් ඔයාගේ මැසේජ් එක thank you. ඊට පස්සේ hello chami සුබ දවසක් වේවා. අපිටත් සෙන්දුවක් ඕනේ කියලා තියෙන්නේ. කටුනායක animal hospital එකෙන් එකතු කරගන්න ડોક્ટર සුනිල්, හේමන්ත, ජයරත්න, ඇන්තනි thank you ඔයාගේ මැසේජ් එකට. කැමති සෙන්දුවත් මම අහන්න දෙන්න. දෙකටම අහගෙන ඉන්න. මැසේජ් නොකලට අහන් ඉන්න හඳ චාමි කියලා තියෙනවා. අංජන ජයතිලක කිමද කාරණා මැසේජ් නොයවන්නට? එලෙස කැලෙස එනටදී මැසජ කැවලම එවලම තමයි වා කියලා තියෙන්නේ. කමන්න කමන්න අපි සෙදක් අහමු. ඔයාටත් ආඩු පාඩුවක් කරන්න සෙන්දුවක් අහන්න දෙනවම හරි. හයි චාමියකි, මම පියුමිය මොනරා කලින් මාවයි බොයෆ්‍රෙන්ඩ් කවිදවත් එකතු කරගෙන සෙන්දුවක් දෙන්න කියලා ටෙක්ස්ට් මැසෙන්ජ් එකක් කැවලා තිබුණා. මේ කවද මේ යටියන්තොට ආනන්ද, සුසන්ත, අනිත් එක්කෙනා කවුද? පියතනේ රොෂාම් ඔයාලවත් එකතු කරගන්න. ඇත්තටම කිව්වොත් අගට 96 නම්බේක වගේ මැසේජ් එක චුට්ටක් නෙමෙයි හොඳටම අපහැදිලි. ඊට පස්සේ පොඩ්ඩක් මැසේජ් එක සෙන්ඩ් කරලා බලන්න මං හරියටද මැසේජ් එක චාමිට යවුවේ කියලා. නැත්තම් ඉතින් අපහසුතාවයට පත් වෙනවනේ. සෙද්ද කාලෙමුද? 07 03 93 5 93 7 මිස් කරගන්න වටින්නේ නැති නම්බර් එකක්. සේව් කරගන්න වටින නම්බර් එකක්.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 50යි තමිල් සොන් එකක් අහන්න ඕනේ කියලා කිව්වා අය කොහොම බලා ඉන්නානේ මං පරක්කු කරේ නැහැ සෙද්දක් තක්කල දෙන්න මං හිතුවා අහලම එන්නකෝ

0: Radio ITN.
1: හවස දෙකයි විනාඩි 56යි වෙලාව. All time bits with Charmy. අපි අපේ අන්තිම පැයට යන්නයි හදන්නේ. සින්දු හංගින අතරේ නරකද මැසේජ් එකක් එවුවද? ලක්කඩ Facebook page එකට කියලා post එකට like එකක් comment එකක් දැම්මුද? අපි අන්තිම පැයද මොන ගෑවුද?

0: FM 93.7 Lakhana Radio ITN
1: ඔබ මොටර්සයිකල් එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরুতনাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේට විද්‍යුත් බලින් ක්‍රියා කරන නව සංචාරක ප්‍රවාහන රථ 10ක් පරිත්‍යාග කර තිබෙනවා. උද්‍යානයේ නැරඹීම සඳහා දිනපතා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ට ඊටා පහසුවෙන් උද්‍යානයේ සෑම අංශයක්ම නැරඹීමට අවස්ථාව සලසා දීමයි එහි අරමුණ. විද්‍යුත් ආරෝපණ රථ ලබා දීම සිදුවේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රිකා ජයවීර මහත්මිය ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපලේ ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා. ඊශ්‍රායල් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව සමග පවතින උණුසුම් වාතාවරණය හේතුවෙන් මෙසේ ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැදපෙරදිග කලාපයේ පැවති ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ ටෙහෙරාන් ගුවන්තොටුපළ නැවත විවෘත කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදී. කෙසේ වෙතත් යලි මතුව ඇති ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගුවන්තොටුපළ මෙහෙයුම් නැවත වරක් අත්හිටුවීමටයි ඉරාන බලධාරීන් කටයුතු කළේ. මෙලඟ ලක්ඛඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එප

0: ගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

හවස 3 විනාඩි 4 වෙලාව ඕල් ටයිම් බෙඩ්ස් එච්චාමි අපි අපේ 3 වෙනි පැය ඒ කියන්නේ අන්තිම පැය පටන් ගන්නවා.

0: නැවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතිය දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස 3යි වෙනාට 9යි වෙලාව 0.7.3.93.5.93.7 ගීතිකා මොකද ඔයාලා තියෙන මේ මැසේජ් එක? එහෙම කිව්වම බය හිතුණාද? මම පෝස්ට් එකක් කියලා තියෙනවා. ඒක ගැන කියන්න කලින් කවුද ඔය පැතින්නේ කියලා මම මතක් කරන්න ඕනේ. YSS Fashion එකෙන් යාළුවෝ ටික එකතු කරගන්න කියලා තියෙන්නේ. චතු, රමාලි, කුසුම්, සීතා, ශ්‍රියානි, සමන්මලි, ශ්‍රීමති, කීර්තිනන්දා. හයි, කොහමද? හසන්ත සිංහබාහු එකතු කරගන්න පෝස්ට් එක මොකද්ද තියෙන්නේ කියලා බලන්න. වාසියක නැතත් අනුන්ට උදව් කරන අය, බැඳීමක් නැතත් තව කෙනෙක් ගැන හොයලා බලන අය, සතුටක් නැතත් දුකෙන් ඉන්න අයට පිහිට වෙන අය, යාළුකමක් නැතත් අවශ්‍යම මොහොතේ ළඟ ඉන්න අය, ඒ තමයි මේ ලෝකේ ලස්සනම හිත් තියෙන අය. අඩම්බරෙන් කියන්න පුළුවන් අපි එහෙමයි කියලා නේ. එහෙම කියන්න පුළුවන් නම් හරි හොඳයි යන්නේ. කවුරු මොනවා කිව්වත් ඔයාට වාකන් හැම අවංක ආඩම්බරයක් ඇති වෙන්න ඕනේ. කවුරක තුවාගේ හොඳ කියලා අත්පුඩියක් ගහනකම් බලන් ඉන්නවට වඩා වටින් නැද්ද? කණ්ණඩියක් ඉස්සරහට ගිහලා ඔයා ඔයා ගැන හරිම අභිමානයෙන් හිතන්න. ඔයා කොච්චර හොඳ මනුස්සෙක්ද කියලා ඔයා ඔයාව දකින්න. ලෝකයක් ඔයාට කියන්නේ දෙනවට වඩා කමෙන්ට්ස්. ඔයාගේ කමෙන්ට් එක හැම දෙයකටම වඩා වටිනවා. හයි, කොහොමද තින් ඔයාට යටියන්තොට පැත්තෙන් මේ මැසේජ් එක? නිතු ගරාජ් එක හොරන්දර යටියන්තොට අපිවත් එකතු කරගන්න කියලා කියන්නේ ලක්ෂන්, රුක්ෂන්, ජාම්පති, සෙල්වම්, කුමාරමල්ලි, යාපේස්, සංචු අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අර ගෙවුණු පැයේ මැසේජ් එකක් තිබුණා, මෙන්න මේ සින්දුව දෙන්න ප්ලීස් කියලා තිබුණා. මං ඉතින් සාමාන්‍යයෙන් ජොවාතා කියවෝ නිබානා පඩේ ගානේ. ඒ කියන්නේ වරුන්දුවක් වුණොත් ඉෂ්ට කරන්න ඕනෙම නේද? මං කිව්ව මේ සින්දුව දෙනවා කියලා. එහෙනම් ඉතින් අහන්න. හවස 3යි, විනාඩි 11යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tonaye venadi palavai Dekya Sureke mumagatota Clean Sri Lanka wedasatahane yatate kriyaatmaka wana jaathika marga aarakshawa pilibanda sisum danuwat kirime Dekya meelanga wedasatahana
2: June 9 wenada udasana hate sita meegamu Harishchandra Vidyalayate
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද

0: ඇවේමත් කලාන්න
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුනා
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනාඩි 18යි වෙලාව මම් බැලුවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට එන්න ඕනේ කියලා කොහොමද චාමි නුවරින් සංජීව ඔයාව ආතරෙන් එකතු කරගන්න චාමි අක්කේ ඕල් ටයිම් බීට්ස් අහගෙන ඉන්න ගමන් අපි වැඩ කියලා තියෙනවා හෂිනී හස්බන්ඩ් මනෝජ්ජාත් එකතු කරගන්නවා අම්පාරෙන් ස්තුතියි වැඩ අතර වෙලාවක් හොයාගෙන ඔව් මතක් කළා මට මැසේජ් එකක් එවුවට ඊට පස්සේ අපි අලව පැත්තට යන් කැකුලාවල රත්නා කහදව සුනිලා ජාංගනී ස්වර්ණි අලව එකතු කරගන්න සුබ වේවා ඔබට පැලෙන් පැලට ගී බින්දු ඉසෙන සිතින් සිතට සනසීම බෙදෙන චාමි දෙන්න අපිට ලස්සන සින්දුවක් කලස්සනයි හොඳේ දීපා දැන් ඔයත් කවි කාඩියෙක් වෙලා හොඳේ නම් කවි කාඩු කීප දෙනෙක් ඉන්නවා සුරේකා ඉන්නවා ඊළඟට පස්යාලෙන් චම්දිනේ එයා ඉන්නවා වැඩකොම මතක් කරනවා තුෂාරි හිත රිදුනනේ ඔයා මත ආදරෙන් මතක් කරනවා දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න ඊට පස්සේ අපි සේරුවගල පැත්තට යනවා කැඩිය සමරසිංහ ඉන්නව පැත්තේ යාළු කොමලව එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියනවා චාමි තමිදු නේද තමිදු ඔයාවත් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට ඊට පස්සේ තමලා කුමාරී රත්නපුර එරත්නෙන් ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා ඔයාටත් මම ලස්සන සින්දුවක් අහන්න දෙන්නද ඒ වගේම මාව අහගෙන විතරක් නම් ඔයා ඉන්නේ ඔයට පුළුවන් නේ මට මැසේජ් එකක් එවන්න 0703 935 937ට එතකොට මේ පැයවර වෙන කලින් මම ලකන Facebook page එකට ගිහින් අපේ post එක ගැන පොඩ්ඩක් කියන්න කවුද comment සාල තියෙන්නේ කියලා එතන ඔයත් ඉන්නව නම් ඉතින් මම මනහපයි හසතනයි වෙනට විශ්සයි

0: Κοίτα,
1: හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා.

0: Lakhanda, Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Leads with Jam Jam.

0: හවස තො 9 වෙනාට වෙසේ 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත. එයාපේ මැසේජ් නම්බර් එක සින්දුවකට එකතු කරගන්න කුරුණෑකලින් චම්පි ඔය මං ආතරයෙන් එකතු කරගන්න. අලව පැත්තට ගියාම උපාලේ ගුණසිරි කෝල් හවුස් එකෙන් ඔයාලා ඉන්නවා. පත්මිනීමේ සුදේ කුමාරස සමන් සමිතා වසන්ත වසන්ති නිලාන්ති අතුළු ඔලහපටම සින්දුවක් දැන්නම්. ඊට පස්සේ සොයා ගැනීමට අපහසුම අහිමි කර ගැනීමට පහසුම දෙය නම් විශ්වාසය. ඇති කරගන්න සෑහෙන කාලයක් ගියාට බිඳෙන්න යන්නේ ඇසිල්ලක් වෙන්න පුළුවන් නේද? ඡන්දේ මහවත්ත පස්සලෙන් ඔයාව එකතු කරගන්න. යටියන්තර පැත්තට ගියාම ආනන්ද සුසන්ත එකතු කරගන්නම්. අක්කේ මගේ නංගි සම්බුනිවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා තියෙනවා. පියුමි ඔහුගේ මැසේජ් එක මොනරා කලින් ආව අතරින් මතක් කරනු. කාගේරි මැසේජ් එකේ අතරේ මම දැක්කා මිස්සුනා. ඒක හොයාගන්න පුළුවන් වේද මන්ද බලමු. WhatsApp එකේ පැත්තට මං ආය යන්න කියලා හිතුවේ. චා මේ සුබ සන්ධ්‍යාවක් ඔයාටත් වැඩ කරන අතරේ අපිත් ආව ඔයාව අහලා යන්න කියලා තේම. Nishu thank you. කියනවා ඔබ තදබල ලෙසම ඔබේ නැගිට සිටීමේ තීරණයකට පසු විශ්වය ඔබ සමග ගමන් කිරීමට පටන් ගන්නවා. ගොඩක් මිනිස්සු ජීවිතය වෙනස් කරගන්න සුදුසු වෙලාවක් හොය හොය කල් මරනවා. නමුත් ඔබේ අභිප්‍රාය ශක්තිමත් නම් බාහිර පරිසරය අදාළ වෙන්නේ නැහැ. ඔබව සොයන මිනිසුන් ඔබව දකිනවා, අදහස් අවස්ථාවන් ගලාගෙන එන්න පටන් ගන්නවා. ශක්තිය හැසිරීම එහෙම තමයි. ඔබේ ශක්තිය වෙනස් වෙනකොට බාහිර වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනා බාහිර වෙනස් වෙලා ඔබව වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා හැම දෙයකම ආරම්භය සිද්ධ වෙන්නේ ඔබේ මනස හරහා නිසා ඔබ දැන්ම ඔබ ගැන තීරණයක් ගන්න ඕනේ. හරිනේ නිෂෝ, මං අදහස පැහැදිලිව කිව්වා නේද? මම පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් පැහැදිලිව කියන්න try එකක් දුන්නා. හොඳයි, thank you. වටිනා කියන අදහසක් අපිත් එක්ක share කරගත්තට තුනට කරන්ට් එක ආවා කියලා පුදුම සතුටක් තියෙන්නේ. බොහෙකට සුබ මහත්මිය, එහෙනම් ඉතින් මේ පැය අහන්න. සෑහෙන දුකකිනිවා කල් ගත කළේ නේද? ඒ කියන්නේ ගෙවුණු පැයේ මම වහන්න වෙන්නේ කරන්ට් එක ගිහිල්ලා කියලා මැසේජ් එකකුත් දෙවලා තිබුණානේ. ඒ දුක දැකලා මං හිතනවාට පිට වෙලා අපි සින්දුවක් අහලා ඉමුද? බලන්න මේ සින්දුව අහන් ඉන්නකොට වට තව මොකක් හරි සින්දුවක් නිකන් ගියාන්නේ වගේ මතක් වෙනවා.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 38යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? யாது சொன்னது?
3: மம கிரிக்கு புண்ணிய சீனி விடுனு முக்கு தட்ட போய் விடுக்கிறேன் ஐயா
5: மாட்ட
4: சூப்பரி டாக்டர் நீ டாக்டர் ஹரியதம கீழ தீரவானே
6: Hina Vevi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handave 4 Veddi Tune Karala Thiyaganna
2: Evening Drive with Chamit and Charu
6: Sama Anugrahaya
2: Marksman Samuha Vyapare Vithin Genva Pita Harina Dan Navani Mavakin In a Doma Swankri Viki Timi Antreka Sadambar Himi Karu Kumanna Adumamu Thanna Bindu Ekai Kai Hatai Hai Se Hatta Namaya Pansi Hatta Hatta Namaya
1: හවස 3යි වෙනාඩි 46යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
8: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
9: පරදේශියා හිතේ ප්‍යාරුමේ ජබ්
1: ධන්නවද. සමහර හමු වීම් දෙවියන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි. මතකයන් සඳහා පමණයි.

හවස 3 වෙනාට 41 වෙලාව බලමු දෙවලා තියෙන මැසේජස් ටික. අලවතුර මුරුත කස්තන්නෙන් අජිත් ඔයාගේ මැසේජ් එක අපි සෙන්දුවක් අහමු. ඊට පස්සේ ගල්පාත පැතර ගියා මෙච්කේඩි ගාමන්ට් එකෙන් මාෂා දෙල්හානි කමල් දිශාන්ත දම්මිකා විනිතා චන්ද්‍ර ලතා ශ්‍රියානි රේණුකා ඉරංගේ චාන්දනී ගායනේ කාන්ති මේ හැමෝම එකතු කරගන්නවා. ඊට පස්සේ හායි කොහමද යටියන්තට සීපෝද ජනපදයේ දනෝෂී දෙදුලංගන ඔයාව එකතු කරගන්න කියලා තියෙන අකේ චතුනිවත් මං ආදරෙන් මතක් කරනවා. හොඳ ස්තුතියි. ටික මැසේජ් එකක් කියලා තියෙන්නේ කවුද ඔයාගේ නම නදීද නදී රාජපක්ෂද නම ටික මැසේජ් එකක් නිසා හිමීට කියවන්නම්. හැබැයි පෝස්ට් එක කියන්නම් හොඳ. හැමදේම ලැබෙන්නේ නැහැ, ලැබුණු දේ වටෙන්නේ නැහැ, මිනිස්සිත එහෙමමයි සනසන්න ලේසි නැහැ. දුකින් හෙද පළක් නැහැ, සදාකල් ඉන්නේ නැහැ, ලැබුණු කෙටි ජීවිතයේ ගෙවනකම් දන්නේ නැහැ. හොඳම අය ලෝකේ නැහැ, නරකම අයත් නැහැ, සුදුසු අය ලං වුණොත් ජීවිතයේ දුකක් නැහැ. සසර මග නිවක් නැහැ, කෙලවරක් පෙනෙන්නේ නැහැ, කරන යහපතක් මිස ගෙනියන්න දෙයක් නැහැ. ජීවිතය කියන්නේ ඕන් ඕකට. තේරුණාද මිත්‍රයා? සුබ සන්ධ්‍යාවක් චාමි. මම රත්මලානේ නැති ඔන්න ඉතින් අදත් ආව කියලා තියෙන ෂෙහරා ඔයා අලුතින්ද මාව අහන්නේ. ඔයා මං ආතරෙන් පිළිගන්නවා හරිද? මහත්තයා චබලින්නා කියලා තියෙනවා. බබාලා දෙන්නා පාරා තාරා ලිෂ්ව ලිප්ට සහන් එහලවත් එකතු කරගන්නවා. මත ආතරේ තැන්ක්යූ මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ සින්දුව ඉල්ලලා තිබුණේ කවුද? ගයාතමි ආදහම දෙන්නම්. මැසේජ් එකවල ගොඩාක් කළා. මං එනකොට සින්දුව දෙන්න නැතුව තියාගෙන හිටියා. මේවා අහන්න විතරක් වටින සින්දු. 3:42.

0: FM 93.5, FM 97, La Conda Radio ITN.
1: හවස 3 වෙනාඩි 48යි. චාමි මේ සයි බොහෝ වේවා යෝ බරකුණ හොඳටම මැසේජ් කරන්න කියලා සෑහෙන දුක් ගැනවිල්ලක් තියෙනවා. තුෂාරි මං එහෙම කියන එක වගේ හිතට දෙනවද? එහෙම ඕනේ නෑ නේද? කෙලිම කිව්වනම් අරනේ දැන් තමයි මැසේජ් එකක් කිව්වේ කියලා නේද? කමක් නෑ කවුද ඉන්නේ රංජී අයියා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හසදරා සුරේකා වාදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. සාගරවත් මතක් කරන්න කියලා තියෙනවා. නොකෝම කිව්වා. හරි, thank you message එකක් කිව්වට ඊට පස්සේ මේ ඉන්නේ කවුද? කොමගේ message එක කිව්වේ නෑනේ කියලා තියෙනවා. කවුද? මොරටුවෙන් වසන්ත කිව්වේ නැද්ද? නෝනා නෑ, ඉෂාරා කිව්වා මං. නෝනාගේ නම ඉෂාරාද කියලා තහුවනේ මං. දුව ඉමල් ශවත් එකතු කරගන්න කියලා තිබුණා. ඉතින් මං අයිසරා කිව්වා ඇහුවෙන් පවුනේ. තමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කොරියාවෙන් කසුන්. ඒක මැසේජ් එකට ස්තුතියි ඔයාට. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. නම කොතරද තියෙන්නේ කියලා හොයාගන්න එපැයි. කෑගල්ල මේ දිනිය ගමේ ඔබ නන්ද. ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ වෙලාව මදි වෙයි කියලා හිතන නිසා මම මෙහෙමම යනවා ලක්කඩ Facebook page එක පැත්තට ගිහිල්ලා අපි බලමු comments ටික. හරිද? likes ගොඩක් තියෙනවා. thank you. ඒ අතරේ වා ඉන්නවද කියලා තමයි මම මේ බඳා ගන්න ඕනේ. බොරු කරන්න බෑනේ, පේනවනේ. බලමු. කසුනා ගහවත්ත, උෂාන්ත බවන්ත, මනුකට අයස් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ තින්නම ධර්මීයගල පැත්තෙන් කියලා අංජන ජයතල කරතාපු කමෙන්ට් එකට thank you. තරුෂි බස්නායක, හයි කොහමද? පොලත් සංගලෙන් දහරා අපිත් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හයි හලවත තුෂාරා, ඔයවත් ආදරෙන් මතක් කරනවා. නීල් සෙනරාත මමත් අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනේ කුරුණෑකල මානෙල් වත්තේ අනිල්, thank you message එකට. මාබලගම පියල් ජේ, බර්දල් පොලේ නැසල් ෆනාඩෝ, ඔයත් කමෙන්ට් එකක් දාලා තිබුණා. වෙනද වගේම අදත් මම ඉන්නවා. හයි කොහොමද? පතු හැඩ ප්‍රේමසිරි කමෙන්ට් එකට thank you. කටුනායක ජෙෆ් එකෙන් විශ්ව විහඟ ස්තුතිත් සකේවා චාමි අක්කට නදේ අට තැන් සංග ෆනාන්ඩෝ සබ සතියක් වේවා. නිෂූ ස්තුති thank you වගේ කමෙන්ට් එකට. මමත් ලක්කඩහගෙන වැඩ කරන ගමක් ඉන්නේ රශ්මි සලුන් එකේ පන්වැල්ලේ ඔපුල්. ඔයාව තාතරෙන් එකතු කරගන්නවා. එකතු කරගෙන කමෙන්ට්ස් ආපහු විතරයි කිව්වේ. ලයික්ස් ආපහු මගේ හිතේ තියාගන්න. සින්දා කාලේ මොද

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 3යි විනාඩි 54යි වෙලාව. නිහඬ ගමනක් යන්න හිතුවා දෙපැත්තේ අය ගැන නොමසිතා සිතට තනියක් දැනෙන්නේ නැ පන්නරයේ ඔබ දෙන නිසා. දෙදින අපි ගෙව්වේ හරියට කල්පයක්සේ ඔබේ හඳ නොඇසෙන නිසා. අදත් ආවා සතුට දෙන්නට හදවතම පිලි ගියා කියලා තියෙනවා. හදිසිරි තමයි හිටෙව්වේ කියලා තියෙනවා. එලිසමේද එලිසමේද. හරිද ශාර බොහොම ස්තුතියි. මඩක නොකිය මෙරිලා. හරි හරි හරි හිනා වෙන්න හොඳ නැහැ. හරි හෙමන්ත ටෙක්ස්ටයිල් එකෙන් විමලසේන ඉන්ද්‍රජිත් අජන්ත යසරත්න සම්පත් කනරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයවරන් ජනක ගේනත්ති කාමිනී කුමාරි ශිමාලේ ජනකේ සජානි සන්ධ්‍යා කුෂානි වලවාතර නැකත කරගන්නවම හයි චාමින් කොහොමද පෙලිපෙන් නගහමුල මල්ලිකා රත්නායක ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ චාමියාගේ අද එල්එන්ජී එකේ මොහොමඩ් අයගේ බර්ත්ඩේ එක 59 වෙනි බර්ත්ඩේ එක කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ මිස්ටර් මොහොමඩ්. ඔයාට විශ් කරන්න ඉන්නවා මාගේ වයිෆ් කුමාරි පවුල හැමදෙනාත් එක්කම ශාෂිනී සුපුනී සඳමාලේ චම්පා ස්වර්ණා තුෂාරි මාලා විජිතා දීපා දිලීප එකතු කරගන්න කියලා සුනිල් තමයි මට මැසේජ් එක ගවත් තියෙන්නේ. යන්නම් අර කවියා කෙටවන ගේගෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ. හරිද මං ආයි හිටෙන්න. Thank you. මම චාමිකා මනෝජිනි. සුබ දවස.

0: ලංකාවේ 104.5 රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:04යි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශන කිසිසේත් නතර නොකරන ලෙස අගරාධගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලීමක් කළා. එම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ ධර්මින් සිටින බව සඳහන් කරමින්, එය අනුව කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක් බවයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ. රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් කටයුතු කළා. ඒ ජයන්හි කිම් මුල් සුන් චතුරස්රේදී උතුරු කොරියානු මහජන හමුදාවේ ආචාර පෙළපාලියක් දෙහිදී පැවැත්වුණා. උත්සවය අවසානයේ චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලුම් අහසට මුදාහැරීමද සිදු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Shamit and Charu.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාසෙන්ට්‍රි වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
1: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: සවස් වේලාවක් හවස 4:04 දැන්.

0: හවස 4යි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ආයි සඳ උනානේ.
0: ආයි මත් සඳද වෙලා. කොහෙන් ගියාද? ආයෙනවා. දවස් පහක් ගෙවෙන ගම් බලාගෙන ඉඳලා නිවාඩු දවස. අම්මෝ හැපි ෆ්‍රයිඩේ. හැපි ෆ්‍රයිඩේ කියලා.
1: හිටියා.
0: ඉඳලා ඒ දවසත් බොම අමාරුවෙන් ගත කරලා ගියා. සෙනසුරාදිරිද දවස් දෙක
1: තිබ්බද දන්නේ
0: නැහැ. තිබ්බද දන්නේ
1: නැහැ. කොහෙ සඳ වෙලා?
0: ආයි සඳ වෙලා. ආයි දැන් දවස් පහක් ආයි බලන් ඉන්නවා. අනේ සිකුරාද වෙනද සඳුදා? දැන් සඳුදා යන්න දැන් හවස් වෙලා හෙට අඟහරුවාද බද්දාද රාත්‍රියද සිකුරාද?
1: ඔව් දවස් 4යි දවස් 3යි.
0: ඔමගේ කියලා ඇඟිලි ගණගෙන බලාගෙන ඉන්නවා.
1: හා
0: සිකුරාද වෙනකන් ආයි හැපි ෆ්‍රයිඩේ කියලා.
1: ආයි නෝ.
0: ආයි සඳ වෙනවා.
1: ආයි සඳ වෙනවා. මේක චක්‍රයක්.
0: චක්‍රයක් කියන්නේ වැඩක් නැහැ කතා කරලා. ඉතින් අපිට තියෙන වැඩ රාජකාරි වැඩි එකත් එක්ක මේ වෙලාව යනවා කාලය යනවා කියන එකත් තේරෙන්නේ. ඉතින් කාලය එක්ක අපිට ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා අපේ වැඩ දිග කරගන්න.
1: ඔව් අපිට දවස් යනවා තේරෙන්නේ නැහැ, පැයක් යනවා තේරෙන්නේ නැහැ.
0: අපි මේ යන්නේ වයසට.
1: වයසට.
0: ඒක තේරෙන්නේ.
1: කොහෙන් ගියත් වයසට යනවා කියලත් අපිට තේරෙන්නේ නැහැ.
0: ඒක තේරෙන්නෙත් නැහැ අපිට. අපි වයසට ගිහිල්ලා.
1: ඔව්.
0: ඒ දැන්නෙත් නැහැ කොහොම හරි. ඉතින් ලෙඩ ටිකක් එහෙම ඇඟට ඇවිල්ලා.
1: හහ්.
0: කල්පනා ශක්තිය අඩු වෙලා.
1: හරි.
0: එතකොට අතපය උස්ස ගන්න බැරි වෙනකොට තමයි
1: එහෙම හෙරිදෙනකොට තමයි
0: කාලේ ගිහිලා කියලා
1: දැනෙන්නේ.
0: එතකන් අපි දන්නේ නැහැ. අපි දුවනවා.
1: අපි ජොග් එක දෙක දෙකක් ඉදෙනකොට තමයි
0: දැනෙන්නේ. තමයි දෙනෙන්නේ. කේස් කාස් ඉදෙනක නම් ගණන් ගන්න බෑ දැන්.
1: ගණන් ගන්න බෑ. ඕ නේ.
0: කොණ්ඩේ අනේක එහෙම ගණන් ගන්න බෑ දැන්.
1: ඔයාලට විශේෂයිනේ.
0: ඒව ගණන් ගන්න බෑ. මොකද ඒවා මේ දැන්
1: සාමාන්‍ය දේවල්.
0: අවුරුදු 20න් විතරයි එහෙම වෙන වෙලාවල් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: ඒක නිසා එහෙම එකකින් ගණන් ගන්න බෑ.
1: ඉස්සර
0: තමයි නරකෙස් දැක්කහම එහෙම කියලා කියන්නේ.
1: දැන් වයසට ගිහිල්ලායි කියලා.
0: දැන් වයසට ගිහිල්ලා කියලා එහෙම. දැන් එහෙම එකක් නෑ. දැන් මේ වයසට ගියා කියලා සුදු කෙස් වලින් මෙහෙම බලන්න හිටියොත්
1: දැන් දැන්දෙම නතෝ වයසට ගිහිල්ලා
0: අවුරුදු 20න් විතර මැරෙන්න හිතා ගන්න වෙනවා. ඒක කරන්න බෑ.
1: ඒක හරියන්නේ
0: නෑ. ඒක වලංගු නෑ දැන් මේ කතාව.
1: ඔව්.
0: කොමාරි මේ ඉස්සර නම් ඔය සන්‍යාසී භාවයට පත් වෙන්න නะ.
1: හා
0: නරකෙස් දැකීම. එහෙම කියලා කියනවනේ නරකෙස් දකින්නකොට සන්‍යාසී භාවයට පත් වෙන්න.
1: හා හා.
0: ඒ කියන්නේ තපසකට යන්න.
1: ඔව්.
0: ඒ වගේ තත්ත්වයන් වලට කියලා කිව්වේ.
1: හරි.
0: දැන් තපසට යන්න වෙන්නේ අවුරුදු 20න් විතර.
1: එහෙම බැලුවොත්.
0: එහෙම බැලුවොත්.
1: ඒක හරියන්නේ.
0: ඒක ගැළපෙන්නේ නැති එකක් වෙලා තියෙනවා.
1: හා.
0: හරි ඉතින් අපිට කාලයත් එක්ක ලොකු සටනක් තියෙනවා කියලා කියවනේ. අපි කතා කර කර ගොඩක් වෙලා ගියා. අද හවස 6 හමාර වෙනකන් අදත් පුරුදු විදියටම අපි ඉන්නවා ඉවිනින් ඩ්‍රයිව් එක.
1: ඔව් අද පුලංකම දිනා ඉතින් අද හවස 6 හමාර වෙනකම්ම FM 93.5 FM 93.7 ඔන්න අපි වහගෙන ඉන්න වාකියම මේ පැත්තට මැසේජ් එකක් එවන්න. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න 0703 935 937.
0: අද අපි පොඩි ප්‍රශ්නයක් උත්හාුණේද?
1: හරි අහමු. අනිත් එක තමයි Facebook එකේ අපේ post එක තියෙනවා.
0: Post එකට comment කරන්න, post එක share කරන්න. තමනද
1: තවමනද ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, මේ ඔක්කොම කරන්න යන්න අපේ ලක්හඩ ඔෆිෂියල් Facebook page එකට.
0: 4:11 වෙලාව.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0706 366 176 අංකයට ඔබ

0: ಕಾರ್ಖಾನೆ
1: ಸ್ವಾಭಾವಿಕ ಗುಣನ್ಪಿರಿ ವಿಜಯ ಮೆರಿಸ್ಕೊಡು ತುಣುಪು ಹಾಕೊಡು ಗಾಂಬ್ರಿ ಸಹ ಹಕ್ಕ ಹಾಕೊಂಡು ಇದರ ಕಿಚನ್ ಸ್ಟಾರ್ ವಿಜಯ
2: ಪ್ರೊಡಕ್ಟ್.
3: අතරයි විනාඩි 25යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපිට වැස්ස කාලේට අමතක වෙනවා.
4: හා
3: මොකද කරන්නේ වැස්ස නැති වුණාම අපේ වගාවට කියලා.
4: ඔව්. අපි මොකද එතකොට කරන්නේ කියලා.
3: අපිට සමහර දේවල් වලට විසඳුම් හොයන්න වෙන්නේ.
4: හා
3: මේ ප්‍රශ්නේ ආවට පස්සේමයි.
4: ඔව්.
3: ප්‍රශ්නේ
4: කලින් පෙර සූදානම කියන එක නැහැ
3: නේද? නැහැ. ප්‍රශ්නේ එන්න කලින් මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඕන කියලා පොඩි විසඳුමක් හොයාගෙන ඉන්න ගතියක් අපේ හරි අඩුයි.
4: ප්ලෑන් A, ප්ලෑන් B.
3: එහෙම ඒව නෑ. ප්ලෑන් B නෑ.
4: ඒත් නෑ.
3: ඒත් නෑ ප්ලෑන් Z වගේ එකක් අපිට තියෙන්නේ.
4: ආ.
3: ඒ නිසා ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ඒකයි. අපිට සමහර වෙලාවට අපි අමාරුවේ වැටෙන්නේ ඒ හේතුවෙන්.
4: ආ.
3: අපිට නෑ මේක මෙහෙම වුණොත් මෙහෙම කරන්න ඕන. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක ගැන අවබෝධයක් නෑ.
4: අපි අන්තිම මොහොතේ ඔක්කොම කරන්නේ.
3: අවබෝධයක් තිබුණත් ඒක එච්චර ගණන්. ඒක කමන්නේ නෑ.
4: තව කල් දිනනවා.
3: ඒක උලක් නෑ. අපි මොකක් හරි කරමු. ඒ වෙලාවට මොකක් හරි කරමු.
4: හා.
3: මොකක් හරි මැච් එකක් ගහමු.
4: ඔව්.
3: එහෙම ඉන්නේ.
4: හරි සතුටෙන් ඉන්නේ නේ.
3: හරි. හැබැයි හොම්බ බිමැනුනම තමයි
4: තේරෙන්නේ.
3: මතක් වෙන්නේ.
4: එදා ප්ලෑන් කරා
3: නම් එදා මේකට මෙහෙම විදියට මම ප්ලෑන් කරා නම්
4: අද මෙහෙම වෙන්නේ නැහැ.
3: අද මෙහෙම වෙන්නේ නැහැ කියලා.
4: පොඩි හරි අඩියක් තියනවා කියලා.
3: අන්න ඒකයි.
4: හා
3: ඒ නිසා මේ දෙයක් වෙන්න කලින් ඒකට මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියන දේ ඉඳ හිතාගෙන ඕනම දෙයක් පටන් ගන්න.
4: ඔව් අද ඉඳන්වත් කරන්න.
3: ඒක ජොබ් එකකට වෙන්න පුළුවන්.
4: හා
3: එහෙම නැත්නම් වගන වගාවට වෙන්න පුළුවන්.
4: ඔව්
3: එහෙම නැත්නම් ඕන ඕනම
4: දෙයක්
3: ජීවිත ඕනම දෙයකට. හැබැයි ඔක විවාහයේදී බෑ.
4: වෙයිද? තාම අත්දැකීම් නැහැ.
3: විවාහයේදී ඔක බෑ. මොකද රණ්ඩු වුණොත් මෙහෙම කරනවා.
4: ආයෙම භයානකයි.
3: ඒකටත් පොඩි සාධාරණ මොකක් හරි උත්තරයක් හොයාගත්තර ගවන්නේ.
4: හා
3: රණ්ඩු වුණොත් මං
4: ගෙදර යනවා.
3: අතහැරලා යනවා.
4: අම්මලා ගෙදර යනවා.
3: එහෙම කරන්න බෑනේ. හා ඒක නිසා ඒක සම්බන්ධයෙන් මේ කතාව පොඩ්ඩක් මේ ෆ්ලෙක්සිබල් වෙන්න
4: ඕන. ඔව් ඔව්.
3: හැබැයි ඕනම දෙයකදී ඔය ප්ලෑන් B කියන එක.
4: හරි වැදගත්.
3: මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියන එක හොඳයි දැනගෙන තියෙන එක. පුරුදු කරගන්න.
4: නැති එකනේ ප්‍රශ්නේ.
3: දැන් වාගේ වගාවටත් වහිනකොට අමතක වෙලා තිබුණාට වගාවට වතුර ටික ඕන කියන එක.
4: හරි.
3: වැස්ස නැති වුණු දවසර මොකද කරන්නේ?
4: කරන්නේ.
3: කියලා කල්පනා වෙනවනම් ඔයා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් වැස්ස කාලේ වුණත් ගෙනල්ලා තියාගන්න.
4: ඔන්නේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන අපේ ගොයි මහතට පුළුවන් ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ඔන්න මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ගොයි මහතට සුවිශේෂී මිල අඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටර් එකකට ඔන්න මාරු වෙන පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් ආයතනය සඳහා ඔයාට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කළා දෙනවා. ඒ නිසා ඔන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
3: කෑම රස කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා.
4: හා
3: හැබැයි රස විතරක් නෙවෙයි කෑමකට ඕනේ.
4: ඔව්
3: අපි ඒක කෑවට පස්සේ ඒකෙන් අපි ලෙඩ වෙනවා නම් රසෙන් වැඩක් නැහැ.
4: ඔව්
3: දිව පිනවල වැඩක් නැහැ අපේ ශරීරය.
4: හා ඊළඟ දවසේ ලෙඩනවා.
3: ඔව් ඊට පස්සේ බෙහෙත් ගන්න යනවා. කෑම ගේන්න වියදම් කරපු මුදලට වැඩිය
4: දෙගුණ තෙගුණයක්.
3: ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් හැම වෙලාවෙම gedara කෑම ටිකක් රසවත්ව හදාගන්න. ඒකට උන කරන විජය නිෂ්පාදන ටික අරගෙන ගෙනිහිල්ලා තියාගන්න. තුන පහ ටික මිරිස් කුඩු කහ කුඩු මේ වගේ අපේ කෑම රස ගන්නවන නිෂ්පාදන ටික වසවිසෙන් තොරව අරගන්න පුළුවන් විජය නමත් එක්ක.
4: ඉතින් විජය කියලා කිව්වහම ඕනම කෑමක් කට රසට හදාගන්න වගේම ගුණාත්මක බවෙන් එහෙම නැත්නම් තත්වෙන් ඉහළම තියෙන නිෂ්පාදන තමයි අපිට විජය කියන නම ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සම්පතත් බෙදන්නේ. ඉතින් ආට පළංකම තියන විශ්වාසයෙන් යුතුවගේ කෑම ටික රස කරගන්න ගෙදරයට විජේ කොළුබර එකතු කළා කෑම ටිකක් උයා ගන්න. උන ළඟම වෙනසලෙන් වෙන පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන පුළුවන් ආට පළංකම තියන විජේ නිෂ්පාදන මිලදී ගන්න.
3: අපි අර ප්ලෑන් A ප්ලෑන් B ගැන කතා කරානේ.
4: හා
3: දැන් ඔයා ගන්නවා වී කොටන යන්ත්‍රයක් ස්ටීම් බට්ට.
4: හරි.
3: හරිද ස්ටීම් බට්ට ඔය පුංචියට ව්‍යාපාර කරන්න හරි එහෙම නැත්නම් ඒ වගේ දෙයකට සහල් සම්බන්ධ ව්‍යාපාරයකට ගන්නවා ස්ටීම් බට්ට.
4: හරි.
3: ටික දවසක් කරගෙන යනවා මේ වැඩේ මට එච්චර සෙට් නෑ. එක කරන්න බෑ වගේ කියලා හිතෙනවා නම්.
4: හරි.
3: ඔයාලට පුළුවන් ඩොම ඇඹරුම් යන්ත්‍රයක් ගන්න.
4: ඔව්.
3: කොහේ තියෙන සල්ලිද කියලා හයි.
4: ඇයි ඔය ස්ටීම් පටකෙන් හම්බ කරගත් සල්ලි ටික එකතු කරලා ගමු.
3: එකතු කරලා ගන්න. මේ මැෂින් එක කොහේ කරන්නේ?
4: අන්න ඒක ඒ ප්ලෑන් සී හැන්ද?
3: ප්ලෑන් සී. මොළ නැමේ මොළ ගෙනාපු නෑ. පින් එහෙම යන්න බෑ. පෙගෙන්න පුළුවන්.
4: ඒකනේ.
3: හරිද? ඊට පස්සේ ඒක එහෙම අරගෙන කරන්න පුළුවන්. දැන් ඔයාට මෙහෙම දෙයක්ත් පුළුවන්.
4: මොකද්ද?
3: ඇම්බරුම් යන්ත්‍රයක් ගන්නවා. හරිද? ඒකේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි ඒකේ බිස්නස් ටිකක් අඩුයි කියලා හරි මොනවා හරි දැනෙනවා නම් පොල් තෙල් ඉන්ද්‍රිය යන්ත්‍රිකුත් තියා ගන්නවා.
4: හරි.
3: හරිද? එතකොට මොකෙන් හරි එනවා.
4: ඔව් මොකෙන් හරි ආදායමක් එනවා.
3: ඔව්. දැන් ඔය මේ තොරණ ගහන තොරන් ගහන කට්ටි ඉන්නවනේ.
4: හරි.
3: එයාලා තොරණත් ගහනවා. ඊට පස්සේ ඒ වටපිටාවේ පාරවල් එළිය කරන ලයිට්ස් ඒවත් දානවා. සවුන්ඩ්ස් උත් ගන්නවා.
4: ඊට
3: පස්සේ ස්ටේජ් එකත් හය කරනවා භක්ති ගීත කියලා. මේ ඔක්කොම යාගේ පැකේජ් එකේ.
4: හරි.
3: එතකොට තොරණෙන් ආදායමක් ආවේ නැතත් අර ලයිට්ස් වලින් ස්ටේජ් එකෙන් ඔය ඔක්කොම ඒවෙන් අරක බැලන්ස් වෙනවා. ඒ වගේ තමයි. වාට දැන් ඇඹරුම් යන්ත්‍රය අරගෙන ඒකෙන් ආදායම මදි නම්
4: පොල්තල් හිඳින
3: යන්ත්‍රය ගන්න. උත්‍යා ගන්නවා.
4: ඕ.
3: මොකෙන් හරි ගොඩයයි නේ. ගන්න ඩෝමා. ඩෝමා නමින් මේ මැෂින්ස් ඔක්කොම ගන්න පුළුවන් ලෝකෙ ඉහළම නවීනතම තාක්ෂණයත් එක්ක තියෙන්නේ. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමාගම තමයි ලංකාවට ගෙනාව බෙදාහරින්නේ.
4: ඉතින් අලවියෙන් පස්ස හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට පුළුවන්කම දෙන මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය විදියට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. නොම්බර 30 කැලේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට යන්න පුළුවන්. ඔයාට කතා කරලා විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙන. කතා කරන්න 01 1 6 7 9 5 7 9
3: මේ දවස්වල හරියට වහිනවා.
4: ඔව්.
3: සමහර ප්‍රදේශවලට. හැම පැත්තෙම නෑ. හැබැයි ගොඩක් පැතිවලට ගොඩක් ප්‍රදේශවලට මේක ටිකෙන් ටික ටිකෙන් ටික වහිනවා.
4: ඔව්.
3: හැදුනොත් හිමිරිස්සාවක්.
4: මොකද කරන්නේ?
3: හැදුනොත් උණක් හැස්සක්. මොකද කරන්නේ?
4: උණු වතුර ගබ්බමු ආනේ.
3: උණු වතුර? කොත්තමල්ලි ගබ්බමු.
4: කොත්තමල්ලි ගබ්බමු.

0: අවසන් 4 විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
6: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
4: ಅಕಸ್ಯವಸಕ್ ಪುರಾ ಜಾತಿಯ ವಿಶ್ವಾಸೆ ತೆಬೋ ಲೊತರೈ ನೊವೇ ಕಿರುಲ ಮಹಾಜನ ಸಂಪತ ದನ್ ಸತಿಯೆ ದಿನ ಹತೇಮ ಮಹಾಜನ ಸಂಪತ ರಟಟಮ ಸಂಪತ

0: හවස 4යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට පැදියෙන් දුවන්නේ නම් මේක තමයි.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: Rhythm, vibe, beat, it's a mix winner.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: චාරුවන් ශී ජගත්මේ හැමෝම ගොඩක් ආදරෙන් ඊළඟ සිදුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිටත් ලස්සන සිදුවක් දෙන්න කියලා ගල්පාත HKD ගාමන්ට් එකේ මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විරීත, චන්ද්‍රලතා, එතකොට ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනී, ගෛනිකා මේ හැමෝම එකතු කරගෙන සිදුවක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔකේ ඔයාලවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අමිල ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවෙ ලස්සනම ලස්සන සිදුවකට. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා චාරුණංගි, චමිත් මල්ලි ඔයාලට මා තින්නා අහගෙන පට්ට සතුටින් අහන්න කියලා ප්‍රදීප ලංකා වෙනද වගේම අපි වහගෙන ඉන්න බණ්ඩාර ගමිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට ඊළඟ සින්දුවට අපිවත් එකතු කරගන්න ෆරාස් ස්ටීල් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුසීල්, එතකොට රංග, දිනේෂ්, නිවිතිගල, චරිත, සමන්, රණසිංහ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ ගාල්ල පැත්තට. උඩුගම ඉඳන් ප්‍රියංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ධෝනි ආශ්චර්යා, එතකොට මහත්ය සුසන්ත, පවුල හැමෝම ඉලක්කනන හැමෝමයි මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ, ඔයාලවත් එකතු කරගන්න ගමන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්නටම. මම වැලිපැන්න ගහ මුල්ලේ ඉඳන් මල්ලිකා රත්නායක, හොන්න යාවත් එකතු කරගන්න මේ වෙලාවේ ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට.
1: දැන් මේ දවස්වල වහින වැස්සත් එක්ක විශේෂයෙන්ම ඩෙංගු වසංගතයක් බවට පත් වෙමින් තියෙනවා. මොකද මේ ඇති වෙලා තියෙන වැසිබර කාලගුණයත් එක්ක අපිට මගහැරෙන පරිසරය නිසාම අපිව ලෙඩ්ඩු කරන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ මදුරුවන් බෝවීමේ ගහණය වැඩිවීමත් එක්ක, විශේෂම ඩෙංගු මේ වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තට පස්සේ මේ අවුරුද්දේ මේ වෙනකොට 50%කට වැඩි කියලා කියනවා. කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඩෙංගු ව්‍යාප්තිය 50%කට වැඩි කියලා කියනවා. 50-55 අතර ප්‍රමාණයක් කියලා කියනවා.
0: ඒකත් බස්නාහිර පළාතේ ගොඩක් වැඩිලුනේ.
1: වැඩිපුරම බස්නාහිර පළාතේ. ඉතින් මේම ගත්තහම ලංකාවෙම රෝගීන් විශාල ප්‍රමාණයක් දැන් හඳුනාගෙන තියනවා කියලා කියනවා. මේ තත්ත්වයත් එක්ක
0: 36168 දෙනෙක් රටපුරා රෝගීන් හඳුනාගෙන තියනවා කියලා තියනවා මේ ඩෙංගු රෝගය නිසාම.
1: ඉතින් ප්‍රතිශක්තිකරණය අපේ ඇඟය තුල අඩු වුණාම ගොඩක් වෙලාවට මේ ඩෙංගු වසංගතය, ඩෙංගු වෛරසය අපේ ශරීරවලට ඉක්මනින්ම අරගන්නවා.
0: දැන් රෝහල් වල වුණත් ගොඩක් ඩෙංගු රෝගීන් පිරීලා කියලා ආරංචි ලැබෙනවා අපිට, නේද?
1: ඔව්. ඉතින් ඩෙංගු විතරක් නෙමෙයි, ඊට පස්සේ මේක හරහා දැන් චිකන් ගුන්යා වගේ රෝගයකුත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද ඩෙංගු මදුරුව හරහාම තමයි චිකන් ගුන්යා කියන රෝගයත් ව්‍යාප්ත වෙනවා කියලා කියන්නේ. ඉතින් මාධ්‍යෙන් දැනුවත් කරනවා, වෛද්‍යවරු දැනුවත් කරනවා, ඒ වගේම විශේෂම PHI මහතුරු දැනුවත් කරනවා. මේ හැම කෙනෙක්ම දැනුවත් කරත් වැඩක් නැහැ.
0: ඔබ දැනුවත් නැත්තම්,
1: ඔබ දැනුවත් නොවෙනවනම්, ඔබ දැනුවත් නැත්නම්, විශේෂයෙන්ම මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයටවත්, රජයටවත්, මාධ්‍යයටවත්, මේ බලධාරීන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට මහජන සහයෝගය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා මේ වෙලාවේදී. එහෙම නැති වුණොත්
0: අපි හැමෝටම ඩෙංගු හැදෙලා තමයි නතර වෙන්නේ.
1: බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, විශේෂයෙන් පුංචි දරුවන්ට මේක හැදුනට පස්සේ. ඉතින් ඔවුන්ට කියන්න තේරෙන්නේ
0: නැහැ.
1: එතකොට සමහර වෙලාවට තමන්ගේ අපහසුතාවයන් කියන්න තේරෙන්නේ නැහැ. ඊළඟට මේ ඩෙංගු වලින් මිදෙන්න ගොඩාක් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. වැඩි හිටියෙක් නම් මොකක් හරි කරලා මේ කැපකිරීම කරන්න පුළුවන්.
0: හැබැයි
1: දරුවොන්ට මේක කරන්න ගියාට පස්සේ
0: ලේසියෙන් ගොඩ ගන්න බැහැනේ.
1: ලේසියෙන් ගොඩ ගන්න බැහැ, හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේක නොහැදී ඉන්නව නම්, හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි වටිනම දේ. ඒකට මහා ලොකු දේවල් කරන්න දෙයක් නැහැ.
0: ඔයාගේ වත්ත පිටිය සුද්ධ කරා නම් ඒ ඇතේ.
1: පිට රටින් මොන හරි ගෙනල්ලා එහෙම කරන්න දෙයක් නැහැ. ලොකු මුදලක් වියදම් කළා කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම දේ තමයි වටපිටාවේ වතුර රැඳෙන තැන් ටික අයින් කළා දාන එක.
0: ඔයාගේ වටපිටාව සුද්ධ කරගත්ත නම් එතකොට හැමතැනම සුද්ධ පවිත්‍ර වෙලානේ.
1: අනිවාර්යෙන්. ඒ නිසා දැන් අද සිට දින 3ක් විශේෂයෙන්ම රට පුරාම මේ ඩෙංගු මර්ධනය කරන්න විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලත් ඊ දවසේ සඳහන් කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රධානියා. ඉතින් මේ දින කීපෙම අද සිට දින 3ක් 8, 9, 10 කියන දින 3 මේ වෙන් කරනවා කියලා කිව්වා. මේ ඩෙංගු පාලනය කරන්න වැඩසටහන් වෙනුවෙන් ඉතින් මේවා ළඟට ඇවිල්ලා කවුරු හරි බලධාරීන් හෝ වෙන කණ්ඩායමක් කරනකම් බලන් ඉන්නේ නැතුව, නැත්නම් ඩෙංගු බලන්න එනවා කියලා
0: එනකොට රක් ගාලා මේ සුද්ධ පවිත්‍ර කරන්න නැතුව
1: ඔබේ වටපිටාව පිළිබඳව සැලකිලිමත් වෙලා මේකට මහ ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. පිරිසුදුව තියාගන්නව නම් ගෙදරට එන පාර දෙපැත්තේ තියෙන දේවල් ටික මොකක් හරි වත්ත කරන් ඉන්නේ ඉඩ මේක වත්තේ කට්ටියට එකතු වෙලා
0: හැන්දෑවක
1: පොඩ්ඩක් වෙලාවක් දාගෙන සුද්ධ කළ දානව නම් මේක හරි පහසුවෙන් ඉවර කරගන්න
0: පුළුවන්කම තියෙනවා.
1: එනිසා ඒ ගැන හිතන්න

0: නැත්තම් පස්සේ පසුතැවෙන්න වෙයි.
1: අඩු කරගන්නවද නැත්තම් 150 තව තවත් වැඩි කරගන්නවද?
0: අන්න ගැන හිතන්න. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ වෙලාවේදී කොවිසතලොතරය ගැන. ඔබේ වාසනාවට තියෙන හොඳම ඉඩක් තමයි කොවිසතලොතරයක් මිලදී ගන්නවා කියන එක.
1: ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ කෝටිපති හිනේ හැබෑ කරගන්නවා විශ්වාසයෙන් මිලදී ගන්න ඕනෙම ලොතරැයිපත් තමයි නෙල්බි ලොතරැයිපත් හරහා අපිට ලැබෙන. ඉතින් ඒ අතරෙනුත් කෝටි 6කින් ලැබෙන සුපිරි තෑග්ගක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා සතිය දින 7ම දිනුම දින කොවිසතලොතරය මිලදී ගන්න. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකර අරමුදල වෙනුවෙන් රජයේ කබඩ අරමුදලට දායක වන්නේ කොවිසතලොතරය. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැය හිතේ හැටියට මිලදී ගන්න.
0: අපි තේ එකක් බොනකොට අපිට කෝපි එකක් බොන්න ඕන කියලා හිතනකොට අපිට ඒක හරි රහට දැනෙන්න බොන්න ඕන නේද? උණු උණුවේ නේද? ටිකක් වහින වෙලාවක නම් විශේෂයෙන්ම.
1: හරි අද වගේ දවසක නම්.
0: ඔව් පොඩි වැඩයක් එහෙම කාලා නේද? අම්මා ලල්ලෙක් කියලා වැඩක් නැහැ. ඉතින් හැබැයි මෙහෙමයි නිකන් උණු වතුර ටිකකට කාට පාට එන්න දාගෙන සීනි ටිකක් දාලා සීනි බීල වැඩක් නැහැ උණු වතුරත් එක්ක. ඒක නොද තේ එකක් බොන්න ඕන. රසට තේ එකක් බොනවා නම් විජේ තේ. එහෙම නැත්නම් කෝපි එකක් බොනවා නම් විජේ කෝපි.
1: ඉතින් ඔයාලට බලන්න කැම තියන අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන වලින් විජේ කෝපි විජේ තේ මේ හැමදේම මිල තේ ගන්න.
0: යන්න තේ එකක් හදාගෙන 4:53 වෙලාවයි.

0: අපිට තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 2යි දැන්

0: හවස 5:20 ඉවිනින් ඩ්‍රයිවර්. හගෙන ඉන්නේ කොළඹට නම් ටිකක් වැසිබර කාලගුණයක් තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් සමහර ප්‍රදේශවලට වැස්ස වැටෙනවා මේ දවස්වල.
1: ඉතින්
0: මේ කාලය පහුගිය දවස් ගණනාවම මේ මාසෙම මම හිතන්නේ වැස්ස
1: නේද? ටික ටික හරි වැස්සා.
0: ලොකුවට ගං වතුර තත්ත්වයන් ඇති නොවුණාට වැස්ස ගානටම එක ගානකට තිබුණා හැමදාම හැන්දෑවට පොඩ්ඩක්.
1: දැන් සමහර ප්‍රදේශවල ටිකක් වැඩි නේ.
0: ඉතින් මේක තමයි භයානකයි කියන්නේ.
1: ඔව්.
0: දැන් ඉස්සරහට තව වැඩි වැස්සක් එනවා.
1: අහහ.
0: ඉස්සරහට එන වැසි මේ චරු මේ.
1: ඔව්.
0: නිකන් අර තනින් තනට පොඩ පොඩ.
1: ඔව් ඔව් ඔව්. දැන් මේ ආරම්භයේකේ.
0: ඔව්. ඒ කියන්නේ හැම වුරුද්දෙම මේ මේ මේ තත්ත්වය එනවා. මේ මේකට කියනවා පේලි වැහි කියලා.
1: හරි.
0: ඒ කියන්නේ මේ පෙරහැර පැවැත්වෙන කාලවලට.
1: ඔව්.
0: දැන් එන්නේ පෙරහැර සමයනේ. ඉස්සරහට එනවා
1: පොසොන් එනවා
0: කතරගම පෙරහැර. එතකොට දෙවුන්දර පෙරහැර.
1: ඔව්.
0: මහනුවර ශ්‍රී දළදා පෙරහැර. මේ විදියට මේ දේවාලවල පෙරහැරවල්.
1: හරි.
0: මේ වගේ පෙරහැර ගණනාවක් ඉස්සරහට එනවා.
1: එනවා.
0: ඉතින් මේ එන මාස ඉස්සරහට එන මාස ටිකට ටිකේ පෙරහැරවල එක්කම ඔය පොඩි පොඩි තනින් තනට, ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු බත්තර මුල්ලට වහිනවා.
1: හරි.
0: මාළඹෙට හොඳට පායනවා.
1: ඊට
0: පස්සේ ආයිමත් කඩුවල හරියට යනකොට ආයි වහිනවා. ඒ වගේ සහ මේ පොඩි නියන් අර පොඩ්ඩක් නියන් වැස්ස වැටිගෙන යනවා. ආයි නෑ.
1: තේරෙන්නේ නැත්. ඒක පාට පායනවා.
0: මේකට යන පේලි වැහි කියලා. මේ පෙරහැර සමයේ මේ ඇති වෙන වැහි එක්ක මේකට ජනප්‍රවාදයේ හදාගත්ත නමක්.
1: නැතුව
0: මේක මේ මේ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන්නේ
1: නෑ නෑ පීලි වැහි වහින්න
0: මේ දවස්වල පීලි වැහි වහිනවා කියලා ජනප්‍රවාදයෙන් හදාගත් එකක් තියෙනවා මේ දවස්වල වහින පීලි වැහි කියලා. මේ පෙරහැර කාලේට වහින වැහි.
1: ඊට තව ඉස්සරහට තව ටිකක් වැඩි මේක.
0: වැඩි වෙන්න පුළුවන් පෙරහැර සමය ආරම්භ වීමත් එක්ක.
1: ඔව්.
0: කොමුණත් මේ වැස්ස අඩුවක් වෙන්නේ නෑ කියලා මේ තමයි පේන්න තියෙන්නේ.
1: හා.
0: ඉතින් වගාවන් කරන අයට නම් එච්චර නරකක් නෑ මේක, හොඳයි.
1: ඔව්.
0: හැබැයි ඉතින් හැමදාම අර ඔෆිස් ඇවිල්ලා ගෙදර දුවන අයට උදේට හවසට වහින්න ගත්තාම ඇති වෙන තත්ත්වය ගැන
1: පොඩ්ඩක් අපි හිතන්න වෙනවා.
0: අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද? රෙදි ටික වැලට දානවා, අනිත් පැත්තට ගන්නවා,
1: ආයි ගන්නවා,
0: ආයි දානවා,
1: ආයි
0: ගන්නවා.
1: මේක කොයි වෙලේද දාලා තියන්න පුළුවන් වෙන්නේ?
0: නිවාඩු දවස්වල වැඩිපුරම කරේ
1: වැලගාවිද?
0: රෙදි ගන්න එකයි රෙදි වැලට
1: දාන
0: එකයි. හරි, මේ මම කියන්න හදුවේ මේ විශේෂයෙන්ම මේ දැන් ඔය මේ අපිට ජොබ් එක කරනකොට
1: හරි
0: ජොබ් එකේ අපිට බෝනස් හම්බ වෙනවනේ.
1: හා,
0: හොඳට වැඩ කරාම නැත්නම් අවුරුද්ද අවසානයේ
1: කේක
0: විදිහට බෝනස් හම්බ වෙනවනේ. බෝනස් හම්බ වෙන එකට අපි පුරුදු වෙලා ඉන්නවා. මොකක් හරි හොඳ වැඩක් කරාම අපිට ඒක ඇගීමක්
1: ලැබෙයි කියලා.
0: ලැබෙයි කියලා.
1: හා,
0: ඇගීම නම් එච්චරම නැතක් කමන්නේ. අපි සල්ලි කීයක් හරි ලැබෙනවා නම්
1: හොඳයිනේ.
0: එහෙම කියලා අපි හිතනවා. ඔව්. වැඩිපුර වැඩ කරලා පොඩි ඉන්ක්‍රිමන්ට් එකකට යන්න.
1: හරි.
0: ඒ වගේ අපිට තියෙන බලාපොරොත්තු.
1: ඔව්.
0: ඔයා හිතන්නේ මේක අපි මේ වැඩට ජොබ් එකකට ආවට පස්සේ ඇතිවෙච්ච හැඟීමක්ද?
1: ජොබ් එකකට ආවට පස්සේ ඇතිවෙච්ච හැඟීමක්ද?
0: කියලාද හිතන්නේ? කියන්නේ ජොබ් එකකට ආවට පස්සේ නැත්නම් අපි මේ ලොකු වැඩිහිටි උපවට නැත්නම් මේවා මේ මේ සාමාන්‍ය අපි ජොබ් කරන මට්ටමට ආවට පස්සේ
1: හරි
0: ආපු හැඟීමක්ද පුරුදු වෙච්ච එකක්ද කියලාද ඔයාලට හිතෙන්නේ?
1: ආපු ඒ ජොබ් කරන කාලේට එන එකක් නේද ඒක?
0: එන එකක් කියලා හිතන්නේ නේද? එහෙම නෑ, මේක එන්නේ අපිට එක වසර දෙක වසර ඉඳලා ස්කෝල්.
1: ඇයි ඒ? ඇයි ඔයම කියන්නේ?
0: ඒ කියන්නේ පොඩි කාලේදී මේ ටීචර්ස්ලා කියනවා
1: ඔව්
0: මේ මාසේ එක දවසක්වත් නිවාඩු නැතුව,
1: කියන්නේ
0: නිවාඩු දවස් දෙකේ ස්කෝලේ යන දවස්වල නිවාඩු දවස් නෙමෙයි ස්කෝලේ යන දවස් ගත්තට පස්සේ
1: ඒගොල්ලෝ නිවාඩු ගන්න
0: මාසේ තියෙන ස්කෝලෙන් යන දවස් ගත්තට පස්සේ එක දවසක්වත් gedara ඉන්නේ නැතුව
1: ඔව්
0: ස්කෝලේ ආඹුතින්
1: හරි තැග දෙනවා.
0: මට මම දෙනවා තරුවක්. තැග්ගක් නම් බැරිය බං. තැග්ගක් නම් බැරිය.
1: තරුවක්
0: දෙන්නේ.
1: හරි, රතු පාට තරුවක් දෙනවා.
0: රතු පාට මේ මාසේ ජනවාරි නම් ජනවාරි මාසේ දෙන්නේ රතු පාට තරුවක්.
1: හරි.
0: පෙබරවාරි
1: කහ
0: පාට එකක්.
1: හරි.
0: මාර්තු කොළ පාට එකක්.
1: ඔහම තරු දෙනවා එක එක පාටින්.
0: පාටින් පාටට මාසෙන් මාසෙට තරු දෙනවා.
1: ඔව්.
0: ටීචර් පුරුදු කරන්නේ.
1: ටීචර්
0: කියනවා මාසෙම නිවාඩු දවස් ඇරුණාම අනිත් ඉස්කෝලේ යන හැම දවසම ඉස්කෝලේ ආවදින් මං ඔයාට දෙනවා තරුවක්. තරුව ගන්න නේද ඉතින්?
1: අපි ඔය මාසෙම ගියේ.
0: මාසෙම ඉස්කෝලේ යනවා තරුව ගන්න. ඔතනින් තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ
1: බෝනස් එකට.
0: බෝනස් ගන්න.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගෙන වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6767 9579.
1: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි. TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවදී ඒ සල්.
2: මානවීය ප්‍රේමී

0: ශාන් විජේරත්න නිර්මාණයක්.
1: කියන්නකෝ කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙම පරණ ඇන්ටික් වාහනයක් තියෙනවා, මේ මේක වැඩි ඉල්ලුමට දෙනවා කියලා. එහෙම මොකද කියන්න බැරිද?
2: අපිට ඉතින් Facebook තියාගන්න බෑනේ අම්මේ.
1: හනේ හනේ, මං දැකලා තිනවා හොරාට හොරාට chat කරනවා එක එක එක.
2: හරි හරි ඉන්නකෝ, මං ඉක්මනට ෆොටෝස් ටික කරන් දාන්න.
0: පහේ ළමයි
3: මේ මගේ පැංචි.
4: ඒ කියන්නේ ඔයාලා හරි ගියාම අපිව අමතක කරේ නෑනේ.
3: හරියාම
5: නෑ, අපේ ලක්මාල් කියනවනේ මිනිසුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියලා. ඒකයි ඔය කියන්නේ.
3: අම්මේ ඔව්. ප්‍රසන්න මාමට හරි ගිහිලා තියෙන සෑහෙන.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
6: Chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chuk chu

0: අවසපහයි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් හගිනේන වෙලාව ගෙදර කෑම වේල රසවත්ව හදාගන්න විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න වසවිසෙන් තොරව රසකාරක වලින් තොරව කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොරව ඔයාට කෑමක් හදාගන්නව නම්
1: විජය කුළුබඩු වලින් මේ කෑම හදාගන්න උනාට පුළුවන්කම තියෙනවා. වසර 30කට එහා පැති ගිහලා පාරිභෝග විශ්වාසය ඉහළින්ම දිනාගෙන තියෙන නිෂ්පාදන තමයි විජය කිරණ නමින් අපිට ලැබෙන නිසා අපේ රසය දැන් රටේ සැමටත් බෙදන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා විජය කිරණ නමින් කුළුබඩු ටිකේ ඉඳන් විජය දයාපපිටි විජය නෝරුස් මේකේ හැම දෙයක්ම ළඟම තියෙන වෙනසෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න. ඉතින් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ඔන විජය කිරණ නම බලලම මිලදී ගන්න ආට පුළුවන්කම තියෙනවා.
0: රටේ හොඳ රටේ රටේ නෙමෙයි දැන් ලෝකේ රටවල් ගන්නාමකට විජය නිෂ්පාදන යනවා කියලා කියනවා. ඒක නිසා රටේ සමට නෙමෙයි ලෝකේ සමට කියලා විතර එක වෙනස් කරගන්න වෙනවා. හරි, විජය නිෂ්පාදන අරගන්න. දැන් ලෝකේ වටේ ඔයා යන කැමතිද?
1: කැමති යන්කෝ. අපි
0: සංචාරය කරනවා කියන එක සමහර අයට මුළු ජීවිතේම වගේ.
1: ඔව්, කොහේ හරි යන අවස්ථාවක් හම්බෙච්ච ගමන්.
0: ඒ කියන්නේ යාලා ඔය ලොකු වැඩ පෞල් බැඳීම් ඇති කරගන්නේ නැතුව, පෞල් බර කරගහන්නේ නැතුව.
1: හා
0: හා. යාලගේ මුළු ජීවිත කාලෙම කැප කරන්නේ
1: සංචාරයට.
0: ට්‍රැවලින් වලට. ට්‍රැවලින් ලයිෆ් එකක්.
1: ඔව්.
0: ඒක පුරුද්දකට ගියාට පස්සේ අතහැරගන්න බැරි දෙයක්.
1: ඔයත් ඒ කාලේ එහෙම කරානේ?
0: ඔව් මමත් කරා. අන්තිමට මම මේ එක තැනක ට්‍රැවල් කරලා නැවතුණා. ඉතින් ඒක නිසා මේක සංචාරය කරනවා කියන පුරුද්ද ඇති කරගත්ත මිනිසුන්ට ඒක ඇඩික්ට් වෙනවා.
1: ඔව්.
0: අබ්බැහියක් වෙනවා. මද්රවයේ මිනිස්සු අබ්බැහි වෙනවා වගේ සංචාරය කරන වෙලාවට අබ්බැහි වෙනවා.
1: ඒක හොඳයි අනේ.
0: ඔව් මාත්මි කියන්නේ නේද ඒකයි. සංචාරය කරනවා කියන එකට අබ්බැහි වුණාට කමක් නැහැ. මද්රවය වලට අබ්බැහි වෙන්නේ නැතුව. ඉතින් ඒක ඒ පුරුද්දක් විදියට කරගත්ත අයට දැන් ඇහෙනවා හරි අපූරු ප්‍රවෘතියක්.
1: මොකද්ද?
0: ලෝකෙන්. මේ කියන්නේ මේ ලෝකේ ඕනෑම තැනකට ගමන් කරන්න පුළුවන් සුවිශේෂී පාවෙන නගරයක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් ඇති වෙලා තියෙනවා.
1: පාවෙන නගරයක්.
0: මේක ෆ්‍රීඩම් ෂිප්.
1: ඒ කියන්නේ නැවක්.
0: ෆ්‍රීඩම් ෂිප්.
1: මේක
0: නම. නැවක් මේක. ඒක තමයි කිව්වේ පාවෙන
1: නගරයක්
0: කියලා. මනුෂ්‍ය ඉතිහාසයේ දැවැන්තම සංචාරක සහ නේවාසික විප්ලවයක් කියලා තමයි මේක ලෝකෙට හඳුන්වා දෙන්නේ. ඉතින් මේක ගත්තට පස්සේ මේ දිග මේ නැවේ සතපොමකට ආසන්න දිගකින් යුක්තයි කියලා කියනවා මේ නැව.
1: හිතාගන්න
0: බෑ නේද? සතපොමකින් දිගකින් මේ යාත්‍රාව තුල පදිංචිකරුවන් කාර්ය මණ්ඩලය සහ අමුත්තන් ඇතුළුව පුද්ගලයන් 80,000කට
1: 80,000ක්
0: එකවර ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් තියලා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි නිර්මාණය කරගෙන යන ගමන් තියෙන්නේ.
1: හරි.
0: දාෂ්ටික ශක්තියෙන් බලගැන් වෙන මේ නගරය තුල පාසල්, රෝහල්, එවැගේම සාපු සංකීර්ණ කෞතුකාගාර සහ ආසන 15,000ක ක්‍රීඩාංගණය.
1: අම්මේ.
0: බුදු අම්මෝ.
1: එහෙනම් යන්නම වෙනවා.
0: ආසන 15,000ක ක්‍රීඩාංගණයක් තියෙනවා. මේක දැන් මේකට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ට මේක පදිංචි වෙන්න පුළුවන්. ඒකයි විශේෂත්වය.
1: ඒ හැම රටකටම යන්නත් පුළුවන් නේ?
0: ඔව්, ලෝකේ වටේ යන ගමන්.
1: ඔව්. ඒ රටවල රැකියාව කරන්නත් පුළුවන්. ඒ රටවල
0: ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒ ජනතාවට මේක පදිංචි වෙලා අධ්‍යාපනය ලබන ගමන්, ඉගෙන ගන්න, ඒ දේවල් කරගන්න ගමන්, රැකියාවල් කරන ගමන් මුළු ලෝකෙ පුරාම සංචාරය කරන්න ලැබෙනවා.
1: ඒක මාරු.
0: ඒක නියමයි. ඇමරිකානු ඉංජිනේරු නෝමන් නික්සන්ගේ සංකල්පයක් අනුව තමයි මේක නිර්මාණය වෙනවා කියලා කියන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 16ක වියදමින් සාගරය මත පාවෙන අංග සම්පූර්ණ නගරයක්.
1: ඒත් ඉතින් ඒ වියදම වගේ දෙයක නේද?
0: මේ 80,000කට ඉන්න පුළුවන් කියන්නේ
1: කොයිතරම් ලොකු වෙන්න ඕනේද?
0: සමහර නගරවලවත් 80,000ක් නැහැ. ඊට පස්සේ.
1: ඔව්.
0: ගමක නගරයකවත් අපේ රටේ 80,000ක් මිනිස්සු නැහනේ.
1: නැහනේ.
0: ඉතින් එතකොට එහෙම ගත්තට පස්සේ මේක ගැන හිතාගන්න පුළුවන්.
1: සතපුමක් නේ ඉතින් මේක.
0: සතපුමක් තියෙන ගමක්. එහෙම නැත්තම් සතපුමක් දිග නගරයක්.
1: නගරයක්. එහෙම නැත්තම් නැවක්.
0: ඔව්. එහෙම නැත්තම් නැවක්. කෙටියෙන් කිව්වොත් මේක නැවක්. හරිද? ඉතින්
1: බලමු දවසක යන්න.
0: ඔව්. දැන් ලෝකේ ගත්තට පස්සේ මේ සංචාරකයන මිනිස්සු වියදම් ගැන හිතන්නේ මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න.
1: ඒක තමයි විනෝදය, අලගේ හොබි එකනේ.
0: ඔව්. දැන් ඔය මේ ලොකු සංචාරක ආයතන සංවිධානය කරනවා අවුරුද්ද දෙක වගේ යන නැව්වේ ගමනාගමන. නැව් තුල ගමන් කරමින් එක එක ලෝකෙ වටේ රටවල් වල සංචාරය කරන්න අවස්ථාව දෙනවා. ඒකෝ ග්‍රීන්ලන්තේ වගේ රටවල් වලට, මේ වගේ රටවල් වලට අයිස් කඳු බලන්න යන්න ලොකු මිල ගණන් අය කරලා සංචාර සංවිධානය කරලා යන අවස්ථාවන් තියෙනවා. ඒව තමයි දැනට තියෙන දේවල්. හැබැයි දැන් මේ වගේ අත්දැකීමක්
1: ඉස්සරහට අපිට විඳ ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඉස්සරහට විඳින්න පුළුවන්. ඉතින් ඔය සංචාරක සංචාරය කරන්න කැමැත්තෙන් ඉන්න, සංචාරය කියන එක තමන්ගේ හොබි එක කරගත්ත අයට
1: මේක නම් සතුටු ආරංචියක්.
0: මේක සුපිරි අත්දැකීමක් වෙවි අනාගතය තුළ. හවස 5:27 වෙලාව.

0: හවස 5 විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: මුදලාලි
1: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුඩු ග්‍රෑන්ඩ්සියක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
2: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා.
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
6: දෙක්කියම් සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියම් මීළඟ වැඩසටහන
7: ජුනි 9 වනදා උදෑසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
8: සම්මන්ත්‍රණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේකියා සුරේකිමු මගතොට ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374
10: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
11: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
13: La Khanda Radio ITN

0: හවස පහයි විනාඩි 45 වෙලාව.
1: හරි.
0: 40 මුලින් දැක්කි. එනිසා 45. හරි, එවිදින් ට්‍රැෆික් එකතුලා ඉන්න අතරේ අපේ Facebook එකට ගියෝතින්. ඔයාට අපේ පෝස්ට් එක තියෙනවා.
1: ඔව්.
0: ඒක බලලා ඒකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න පුළුවන්.
1: පුළුවන්.
0: හරිද?
1: හරි.
0: ඒක කරන්න පුළුවන්.
1: හරි.
0: මතක තියාගන්න.
1: දෙවනි දේ.
0: දෙවනි දේ තමයි.
1: හරි.
0: අපි දාලා තියෙනවා අපේ වීඩියෝ එකක්.
1: හා.
0: අපි දෙන්න නැහැ.
1: නැහැ. අපි දෙන්න ඉන්නවා චූටියට.
0: අපි දෙන්න චූටියට ඉන්නවා. අපි දෙන්නගේ
1: කතාවක්
0: තියෙනවා.
1: අපි ඉතින් හැම වෙලෙම කතා කරනවානේ.
0: කතා කරනවානේ.
1: ඔව්.
0: ඒක මදි කියලා හිතන අයට
1: ඒකත් බලන්න පුළුවන්.
0: Facebook එකට ගිහිල්ලත් ඒක බලන්න පුළුවන්. හරිද?
1: අපි දෙන්න වාහන්න මොණ කියලා හිතන අයට.
0: අහන්න මොණ කියලා හිතන අයට.
1: ඔව්.
0: එහම මොලේ අමාරුවක් තියෙනවා.
1: එහෙම කියන්න එපානි.
0: නෑ, වැදගත් කතාවක් තියෙන එක.
1: හරි හරි. අපි එක කතා කරා. මොකද ඒක ජාත්‍යන්තර ළමා
0: සෙල්ලම්
1: දිනය. සෙල්ලම් දිනය, සෙල්ලම්
0: දිනය. මොකද මේක ටිකක් නොහුරු ඇති.
1: ඔව්.
0: හැබැයි මේක පොඩි වැදගත් කතාවක් තියෙනවා.
1: මේ 11 තමයි තියෙන්නේ එක.
0: ජුඩි මාසේ 11.
1: ඔව්.
0: ඉතින් මේ දිනය සැමරීමක් සිද්ධ වෙනවා, විශේෂයෙන්ම දරුවන්ට මේක.
1: හා හා.
0: වැදගත් කතාවක්.
1: ඔව්, අපි කලින් දවසෙත් කිව්වා. ඉතින් ඒකේ වීඩියෝ එක ලස්සනට හදලා අපි දාලා තින්නේ.
0: ගේම් බලන්න. ඔක්කොම කතාව අපි මෙහෙම කිව්වොත් ඉතින් ආයෙමත්
1: වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. ඔයාලා ගේම් බලන්න. අපි ඒක ඔයාලට කියලා දීලා තියෙනවා.
1: එහෙනම්
0: මෙහෙම මෙහෙම මෙහෙම කරන්න කියලා.
1: ඔව්.
0: හරිද? ඒ නිසා බලලා ඒකට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.
1: ඔයාලගේ
0: ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කියනවා නම්
1: ඒවත් දාන්න. අපි බලනවා.
0: දාන්න.
1: ඔව්.
0: රයිට්. ඒ වගේම තමයි සිඳුවක් අහන්න මැසේජ් කරපු කට්ටියත් ඉක්මනට මතක් කරන්න ඕන.
1: මම යන හදනේ WhatsApp එක පැත්තට. ඒ පැත්තෙන්
0: ඊට WhatsApp එකට.
1: WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තට.
0: මම දැන් WhatsApp එකට පැත්තට.
1: කන්නේ පොඩක්
0: වෙන බලන්න.
1: මම සිඳුකට එකතු කරගන්න කියලා කුලයා පිටියේ නිලක්ෂිතවයි මැසේජ් එක දාලා තියෙන. ඊට පස්සේ ලක්ෂ්මණීනෝ මරපතිදා තමරා නිෂානි චේතනා එතකොට තේජාවෝ පුංචි පුතා භාගිය අවිෂ්කු මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඕකේ ඔයාලව එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලා දෙන හරිම ජොලියනේ කියලා තියෙනවා. අම්බම් පිටියේ රේණුකා පවුලේ සම්ම වෙනුවෙන් සිඳුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම වාට දෙනවා. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ කියනකම මම යන්න හදන්නේ අපේ Facebook එක පැත්තට. Facebook එකේ අපේ post එක තියෙනවා. ඒකට comment කරපු කටිය මතක් කරගෙන තමයි යන්නේ. අංජන ජයතිලක ඉන්නෝ මේ වෙලාවේ. ඔන්න කමෙන්ට් එකක් දාලා තිනවා. ඔයත් එකතු කරගන්න. කඹුරු පිටියෙන් මාලා වනියාරච්චි ඉන්නවා. ඊට පස්සේ මේනක සඳරුවන් ඔයවත් එකතු කරගන්න ගමා. ප්‍රදීප් ලංකා ඔයවත් එකතු කරගන්න මේ වෙලාවේ. ආයෙමත් ඔයා WhatsApp එකට දාලා තිබුණ මැසේජ් එකක් හැමදාම වගේ ඔයවත් එකතු කරගන්න මං නිසංසලා කුමුදිනී මැසේජ් නොකරට හැමදාම අහනවා කියලා තියෙනවා. හරි, ඔයවත් එකතු කරගන්න. ඒත් එක්කම කසුන් නාගහවත් ඔයවත් එකතු කරගන්න මේ වෙලාවේ. ඒ කට්ටිය තමයි අපේ Facebook post එකට comment කරපු කට්ටිය.
0: රයිට්, මේ කට්ටියම තිකුතු කරගෙන තමයි අපි ඊළඟ සින්දු අහන්න යන්න හදන්නේ. ඊට කලින් අපිට යන්න වෙනවා
1: headlines අහන්න.
0: හවස 5 විනාඩි 44 කුත් වෙලා තියෙන්නේ.

0: කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: 5:45.
3: ලක්කන ප්‍රවෘත්ති සවසහය ඇතියට බලාපොරොත්තු වන්න.
4: සම අනුග්‍රහය.
5: BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
6: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් double වෙලා. Super Tag 3ක්. ප්‍රථම tag 120. ලක්ෂ 2කේ tag සමග super අංකයට tag. Mega Power.
7: සහයෝගීතා අනුග්‍රහය.
8: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින්. ගැමුණු travels. 77 37 77.
9: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
8: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
2: කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යාග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වයක්. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාව ඉල්ලයි. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කිහිපයක් ධීවරින්ට සහ නාවිකයින්ට තහනම්.
3: ලක්කන ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුරට වන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: You mind me? Lakhanda Evening Drive.

0: අවසපහයි විනාඩි 51යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන. රසවත් විදියට අපිට නූඩ්ල් එකක් හදාගෙන ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව ලස්සනට රසට නූඩ්ල් එකක් හදාගෙන කනවනම් විජේ නූඩ්ල් එකක් ගෙදර ගෙනින් තියාගන්න ඕන.
1: ඔව්, ඉතින් විජේ කියන නමෙන් අපිට ලැබෙන්නේ හොඳ ගුණාත්මක නිෂ්පාදනය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් අපේ රසේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන රට පුලංකම තියෙනවා. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසෙන් වෙන්න පුළුවන් මෙලදී ගන්න. ඉතින් විජේ නූඩ්ල් සතරක් නෙවෙයි ඕනම ගෙදරක තියෙන මොන කුළුබඩු ටික අපිට ලැබෙන්නේ විජේ කියන නමෙන්. ඉතින් මේ හැමදේම තවට පුලංකම තියෙනවා මෙලදී ගන්න. විජේ කියන නමෙන් ඔයාලට පුළුවන් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මේ හැමදේම මෙලදී ගන්න. නම බලලම විජේ කියන නමෙන් මෙලදී ගන්න.
0: සිද්ධා කහන කවුද ඉන්නේ මැසේජ් කරලා ඉක්මනට අපි බැලුවොතින් කවුද ඉන්නේ කියලා.
1: හොමගමින්දන් ශාමිකා මැසේජ් එකක් දාලා තිනෝ. යාවත් එකතු කරගන්නවා මේ වෙලාව. ඊට පස්සේ පැතුම් කළුතරින්දන්

0: මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේ වෙලාව වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා කියනවා. එතිකම රුවන් ඔයාවත් එකතු කරගන්න ඔබේ වෙලාවේ යාළුව හැමෝමත් එක්ක ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මහරගමෙන් මැසේජ් එක දාලා තියෙන නුවන් ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ මනීෂා ඔයාවත් එකතු කරගන්න සලුන් එකේ කට්ටියත් එක්ක අපිට සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
1: හවස 5:53 වෙලාව.

0: පිළින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි

හවස 6 විනාඩි 13යි වෙලාව. මේ වෙලාවේ ඔයාගේ වාසනාවට ඔන්න ඉඩකඩ වෙන් කරන්න තමයි මං හදන්නේ. දැන් වාසනාව අත ළඟටම ගෙන්න ගන්නේ නැතුව අතටම ගන්න පුළුවන් chance එකක් තමයි ඔයාට ගොවිසතලතරයෙන් දීලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා කෝටිපති හීනේ ඔයාගේ හැබෑ කරගන්න ගොවිසතලතරය වැඩි වැඩියෙන් මිලදී ගත. ඉතින් කෝටි 6කින් අරබෙන සුපිරි තෑගක් එක්ක ඔන්න සතිය දින 7 දිනුමදින ගොවිසතලතරය ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ කබ්බාද අරමුදලට දායක වෙන්නත් ගොවිසතලතරය. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙන ඔයාගේ හීන හබා කරන ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසතලතරය හිතේ හත් හැටියට මිලදී අරගෙන ඔන්න ආර ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න ඔන්න ආට අවස්ථාව තියෙන හවස 6 විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අපි තව ටික වෙලාවක් ඉන්නවා සිඳුවක් අහලා ආයෙත් පැත්තට යමු.

0: Have you ever asaring ayin karala? Pau.
1: Asaring ayin karala?
0: Ho. Who are asaring ayin karala? Who ekai the mood gahale ne gidete vela?
1: Itto koto?
0: Hoya ata dukai ne. Itto ning hi ata ne dek ne.
1: Na ayi mokada?
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
3: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔය පොඩ කාදිත් එක්ක තනියම කතා කරනවා. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
4: සශී මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
3: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බ වෙච්ච හොඳම කෙල්ලෝ ඔයා. ආයේ ඒක දෙකක් නැහැ.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: හවස 6යි විනාඩි 21යි දැන්
4: ටිකියා සුරකි මුමකටට ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
5: ජුනි 9 වනදා උදෑසන 7:00 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
3: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඒ කියා සුරේ කිමු මගතොට

0: තිළින කිරීමේ බැති පරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: Lakhanda Radio ITN.
1: ඉවිනිින් ඩ්‍රයිව් එක් අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතිං යන්න කලින් මතක් කරන්න ඕන වගේ කෑම වෙල රස ගන්නවනවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදා ගන්නවා නම් තෝස ඉඳිආප්ප පිටි ඒ වගේම කුරක්කම් පිටි මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට දේශීය දෙයක් විදිහට දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
2: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදන ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි අද ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. මම චාරු.
1: සුබ දවසක්. අපි යනවා. මම චමිත්.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
1: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට. ලකන්ඩ රේඩියෝ ITN.

0: на столе.
1: සලේ වෙනුවෙන් විමල් ඇතුළු පිරිස කළ සත්‍යාග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වයක්. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාවෙන් ඉල්ලීමක්. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කිහිපයක් ධීවරින්ට සහ නාවිකයින්ට තහනම්. දිනෙන් දින ඉහළ යන ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. පිලිපීනේ බූ කම්පනීන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට 129කට තුවාල.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමට විරෝධය පළ කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කෙරුණා. පෙරවරු 10ටයි එය ආරම්භ වුණේ. විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඒ සඳහා එක්ව සිටියා. එදී සත්‍යාග්‍රහය නිරත පිරිස සහ පොලිසිය අතර අවස්ථා කිහිපයකදී උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කරන විමර්ශන කිසිසේත් නතර නොකරන ලෙස අගරද්දගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලීමක් කළා. එම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින බව සඳහන් කරමින්, ඒ අනුව කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළොත් එය පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක් බවයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ.
2: අපි කියන්නේ කිසිම දෙයකින් මේ විමර්ශන කඩාකප්පල් වෙන්න බෑ. මේ විමර්ශන අඩාල වෙන්න බෑ. මේ විමර්ශන නවතින්න බෑ. කාට ඕන වුණත් මේ විමර්ශන වලට බාධා කරලා විමර්ශන වෙන පැත්තකට හරවන්න හරි අපි පෙනී සිටින්නේ නෑ. ඒක කිසිම විදිහකින් සිදුවෙන්න ඕන දෙයක් නෙමෙයි. එහෙම වුණොත් ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්. අපි ඉල්ලා සිටින්නේ මේ විමර්ශන කරන කණ්ඩායම් වලිනුත් ඒ වගේම රජයනොත් අපි ඉල්ලන්නේ මේ විමර්ශන නොකඩවා අඛණ්ඩව මොන විදිහේ බාධකාවත් දිගටම කරගෙන යන්නට කියන එක. මේ විමර්ශන වලට දේශපාලකයන් ඇඟිලි ගැස හිටියෝ නෑ. ඒක මේ රටේ තියෙන නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම් තියෙනවා. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ අය විමර්ශන කරගෙන යනවා. එතන මේ විමර්ශන කරගෙන යන්න ඒ අයට අනිවාර්යයෙන්ම පහසුකම් සැපයීම සහ ඒ අයට නිදහසේ ඒ විමර්ශන කරගෙන යන්න උදව් කිරීම තමයි හැම කෙනෙකුගේම යුතුකම සහ වගකීම. ඒ නිසා ඒකට කවුරු හරි බාධා කරනවා නම්, ඒ විමර්ශන නොමග යවන්න උත්සාහ කරනවා නම්, ඒක වින්දිතයන්ට කරන අසාධාරණයක්.
1: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්තරංගොඩ ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියෙකු වන කර්නල් කැලුම් මද්දුමගේ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන මස 22 කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියෝග කළා. ඒ අභ්‍යාචනාධිකරණයේ සභාපති රුහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙත්සම කැඳ වූ අවස්ථාවේදී එදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සොහර්ෂි හේරත් මහත්මිය මෙම පෙත්සම් පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරුම මහතාද නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුවයි මූලික විරෝධතා පිළිබඳව පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම සඳහා නඩුව ලබන 22 කැඳවීමට අභ්‍යාචනාධිකරණය නියම කළේ. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. මෙම නෝට්ටු තොගේ විදෙස් රටකදී මුද්‍රණය කර මෙරටට රැගෙන විත් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මහපරිමාණ විදේශීය මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි වැටලීම සිදු කළේ. එදී රුපියල් කෝටි 21ක ඇමරිකා ඩොලර් නෝට්ටු සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ඇගේ වයස අවුරුදු 53ක්. ඇය ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇති වූ සම්බන්ධතාව මත පාකිස්තාන ජාතිකයෙකු සමග එක්ව මෙම ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. ප්‍රදේශ කිහිපයක අද දිනේ මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සහ අනුරාධපුර හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළා. මේ අතර කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
3: අද දිනේදී ඇති වී තිබෙන තත්ත්වය අනුව කංකසන්තුරේ යාපනයේ මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව රැකියා කරන ධීවර යාත්‍රා නැවත දැනුම් දෙනතුරු මේ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙස. මොකද කල්පිටිය දක්වා වූ ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 60-70 දක්වා වේගවත් වී හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනටම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව මේ වගේ දැඩි සුළංකාරී තත්ත්වයක් පවතින අවස්ථාවල මේ ප්‍රදේශවල මුහුදු රළ ඉතා ඉහළට එසවීමේ අවදානමක් තියෙනවා. ඒ අවදානම හේතු කොටගෙන වෙරළාසන්න රැකියාව කරන සාම්ප්‍රදායික ධීවර යාත්‍රා සහ පිටතැන්ජිම සහිත කුඩා ධීවර යාත්‍රාවලට ආරක්ෂිතව ධීවර කටයුතු වල නිරත වීමට හැකියාවක් නැහැ. වෙරළාසන්නේ රැකියාව කරන කුඩා ධීවර යාත්‍රාවලට නැවත දැනුම් දෙනතුරු රැකියාව නොකර ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි කල්පිටියේ සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුද ප්‍රදේශවලත් විටින් විට සුළඟේ වේගය වැඩිවීම සහ මුහුදු රළ එසවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල රැකියාව කරන ධීවර ප්‍රජාව ආරක්ෂිතව රැකියාව කිරීමට තරම් මුහුදේ තත්ත්වය යෝග්‍ය නම් පමණක් රැකියාව කරන ලෙසත්, එසේ නැතහොත් ඒ ප්‍රදේශවලත් ඒ දිනවල පවතින තත්ත්වය අනුව රැකියාව නොකර ලෙසත් ඉල්ලා සිටිනවා. අපි නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා ධීවර කටයුතු වලට පිටත්ව යාමේදී, ධීවර රැකියාව කිරීමේදී සහ නැවත ගොඩබිමට පැමිණෙන අවස්ථාවලදී අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂක කබා පැළඳ සිට රැකියාව කරන ලෙස සහ මේ ගමන් කිරීම කරන්න කියලා. මොකද ධීවර යාත්‍රාවක් පෙරලීමකට ලකු හොත් ජීවිත බේරා ගැනීමට තියෙන හොඳම විකල්පය තමයි ජීවිත ආරක්ෂිත කබා පැළඳගෙන සිටීම.
1: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන විශේෂ මදුරු මර්ධන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අනුව සෞඛ්‍ය නිලධාරී කොට්ටාෂ 74ක දින 3ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සහයද ලබා දී තිබෙනවා. ඩෙංගු බෝවීමේ අධිඅවධානම් ප්‍රදේශවලටයි දැඩි අවධානයක් යොමු කෙරෙන්නේ. පවතින වැසි තත්ත්වයේ සමග ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාව පවතින බැවින් අවට පරිසරයේ ජලයේ ක්‍රැස් නොවන පරිදි පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ. එසේ නොවන අවස්ථාවලදීම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. පසුගිය පස්වනදා වන විට මේ වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,168 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යාංශය පෙන්වා දෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්. වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු මරණ 20ක්ද වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙක්ම කුඩා දරුවන් බවයි සඳහන් වන්නේ. පවතින තත්ත්වයේ හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර ගැනීම වෙනුවෙන් ජනතාව වඩා සක්‍රියව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළා.
4: 37,000කට ලං වෙන්න රෝගීන් වාර්තාවල තියෙන ලංකාවේ අද ඩෙංගු රෝගීන් එක ඉතාමත්ම වැඩි ප්‍රමාණයක්. එතකොට අපි නගර සභා සීමාව ගත්තොත් එහෙම 2000කට ලං වෙන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවල තිබෙනවා. සියලුම රෝගීන්ගෙන් 5%ක් පමණ මේ නගර සභා සීමාව තුළ. ඉතින් අපි දන්නවා නගර සභා සීමාවට විශාල ජනකායක් එනවා, පිටතින් එනවා. ඉතින් මේ අයත් මේ තත්ත්වයට මුහුණ පානවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාමත්ම ඉක්මනින් මැඩ පවත්ව ගත යුතු වෙනවා. ජනතාව දැනුවත් කරන්න. මොකද එහෙම මේකට අවනත වෙන්නේ නැත්නම් අපිට බොහොම කනගාටුයි.
1: වසරකට වැඩි කාලයක් නතර කර තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද යළි ආරම්භ කෙරුණා. ඒ වේරහැර පීටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී වෙදිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ තාක්ෂණික කමිටු ඇගේම අනුව අදාළ ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබෙනවා. සියලුම වාහන සඳහා අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබා දීමයි සැලසුම. අංක තහඩුව මුද්‍රණය අවසන් වීමෙන් පසු වාහන හිමියාට කෙටි පණුඩියක් මගින් දැනුම් දෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ.
5: මේ වෙනකොට දල වශයෙන් ගත්තොත් එහෙම අපිට ලංක තහඩු මුද්‍රණය කරන්න බැක්ලොග් එකක් මුද්‍රණය නොකර එකතු වෙලා තියෙනවා වාහන ලක්ෂ 6ක වගේ මුද්‍රණය කිරීමට තියෙනවා. කොන්ත්‍රාත්තු පිරිනමපු දවසේ ඉඳලා ගත්තොත් එහෙම ලක්ෂ 1හමාරක වගේ වාහන ප්‍රමාණයක් තියෙනවා මුද්‍රණය කරන්න. ඒතකොට මේ ලක්ෂ 1හමාර මුද්‍රණය කිරීමේ වගකීම පැවරෙනවා මේ කොන්ත්‍රාත් සමාගමට. ඒ වගේම ඉතුරු වාහන ටික මුද්‍රණය කරන්නේ කෙසේද කියන එක තහඩු ටික මුද්‍රණය කරලා ලබා දෙන්නේ මේ සමාගම හරහාමද කියන එක අපි තීරණය කරලා ඉවරලා අපි ඉදිරි කාලේ හිතනවා මේ බැක්ලොග් එක ක්ලියර් කරන්න පුළුවන් කියලා. දැනට දල වශයෙන් දවසකට අලුතෙන් ලැබෙන සියලුම ඒවා මුද්‍රණය කරලා පිටකිරීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි පටන් ගන්න තියෙනවා යම් කිසි පුද්ගලයෙක් අංක තහඩුව වාහන රෙජිස්ටර් කරලා දුන්නට පස්සේ පැය දෙකක් ඇතුළත නාරයන් පිටින් තමන්ගේ අංක තහඩුව කලෙක් කරගන්න පුළුවන් කියන පණිවිඩයත් SMS එක කරා තමන්ගේ ජම්ගම දුරකථනයට යනවා.
1: පොහොර සහනාධාරයේ කිසිදු බාධාවකින් තොරව ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ගොවියන් ලෙස පෙනී සිටින පිරිසක් පොහොර නොලැබෙන බවට ප්‍රචාර ගෙන යාමට උත්සාහ දරන බවයි ඒ මහතා චෝදනා කළේ.
6: මේ වෙනකොට වගා කරලා තියෙනවා, වගාව ආරම්භ කරලා තියෙනවා මේ යලකන්නේ හෙක්ටයාර් 450,000ක්. පොහොර සල්ලි දෙන්න නියමිතයි දැනට. මේ හෙක්ටයාර් 450,000න් 450,000කට අද දවස වෙනකොට පොහොර සල්ලි දාලා ඉවරයි. තව පොහොර සල්ලි දාන්න තියෙන්නේ හෙක්ටයාර් 45,000කට. මොකද වගාව ආරම්භ කරන ස්වරූපය අනුව තමයි මේ සල්ලි දාන්නේ. ඊළඟට පොහොර මිටියක් ආණ්ඩුව දෙන්නේ රුපියල් 10,200ට. ඊට වඩා අඩු ගාණටත් දුන්නා. දැන් 10,200ට මේ දවස්වල දෙන පොහොර මිටියක් ආණ්ඩුව ගන්නේ රුපියල් 15,940ට. අතරමැදියට කොමිස් එක යන එකත් නවත්තලා, කඩමුදලාලිට කොමිස් එක යන එකත් නවත්තලා කෙලින්ම ගොවියට රුපියල් 10,200ට දෙන්නේ. අද ගොවියෝ නමින් සමහර මේ වොයිස් කට් දෙන අය ඇත්තම ගොවියෝද කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ තත්ත්වයත් එක්ක අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට අරගෙන යන්න ගොවිය ආරක්ෂා කරගන්න අපි මේ වෙනකොට විශාල මෙදියක් වීමක් කරමින් ඉන්නවා මත්යන්ස විදියට.
1: රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම බඳවා ගැනීමට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඊට අදාළ සමුක පරීක්ෂණ ලබන 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව පැවතු විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මතයි බඳවා ගැනීම සිදු කෙරෙන්නේ. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් වෙත කැඳවීම් ලිපි යොමු කර ඇති අතර වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෙළ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 213 දෙනෙකු පසුගිය ජනවාරි මාසයේදී බඳවාගත් අතර මෙම බඳවා ගැනීම සිදු කරන්නේ දෙවන කණ්ඩායම ලෙසයි. සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනත් කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. ඒ ජගත් සාගර දින සැමරුම් උත්සවය අමතමින් සැමරුම් උත්සවයේ සහ විද්වත් සම්මන්ත්‍රණයේ පැවතුනේ බත්තරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී. එක්ස්ප්‍රස් පර්ල් ඇතුළු නෞක අනතුරු වලින් නැති වූ පාරිසරික ව්‍යවසනයන්ගෙන් වන හානිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ධම්මික පටබැඳි මහතා
7: රටේ සංවර්ධනයේදී සාගරය අපේ මුහුදු සීමාව අපි විශාල වශයෙන් ප්‍රයෝජනට ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව හරහා විශාල වශයෙන් නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ නිසා පසුගිය කාලේ අපේ මුහුදු සීමාවට අදාළ සමුද්‍රීය පරිසර දූෂණය කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපට විශේෂ මැදිහත් වීමක් කරගන්න සිදු වෙනවා. අපේ මුහුදු සීමාව සහ මේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන අනපනත් යාවත්කාලීන වෙලා නැහැ ප්‍රමාණවත් පරිදි. ඉතින් පරිසර අමාත්‍යාංශය ලෙසත් නව රජය ලෙසත් අපි බලාපොරොත්තු වෙනවා සමුද්‍රයේ පාරිසරික ආරක්ෂණ පනත ඇතුළු පරිසරයට අදාළ අනපනතුත් ඉක්මනින්ම මේ වසර තුළදී සංශෝධනය කරලා සමුද්‍රයේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන පියවර අරගන්න.
1: අමාත්‍යවරයෙකුව සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට වැඩි වත්කම් අයථා ලෙස අත්පත් කරගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට රීව ගොනු කර නඩුව අද යළි විභාගයට ගත්තා. 2010 වසරේ සිට 2014 වසර දක්වා මෙම අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවටයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලව තිබෙන්නේ. ඊට අදාළව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණේ පසුගිය යහපාලන රජය සමයේදී. නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි විභාගයට ගැනුණා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ මෙහෙවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ ලබන 25 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණය නියම කළේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කරන අඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද යළි කැඳවනු ලැබුවා. 2019 වසරේ ජනවාරි 14 වනදා සහ 2019 ජනවාරි 31 දක්වා කාලය අතරදී නිසි ක්‍රියා පරිපාටි අනුගමනය නොකර එම්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කළ බවටයි හිටපු අමාත්‍යවරියට චෝදනා එල්ලව තිබෙන්නේ. එමෙන්ම සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ලේකම්වරය ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබෙනවා. වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි මාස 9 දාට කල් තැබීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ. අකුරස මාතර ප්‍රධාන මාර්ගයේ අකුරස නගරාසන්නෝපීට ඇති බෝධගල තොටුපළ සහ අමලගොඩ අඹසවන බස් නැවතුම සඳහා ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. නෙල්වල ගඟට මායිම මෙම බස් නැවතුම් පිහිටා ඇති අතර පසුගිය දිනක මේ ස්ථානයෙන් ගඟට වැටුණු පුද්ගලයෙකුද මිය ගියා. ඒ අනුව මේ ස්ථානයට ආරක්ෂිත වැඩක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ද අදාළ අංශ වෙත දැනුවත් කිරීම සිදු කෙරුණා. අනතුරුව අකුරස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය ඊට යොමු කරවීමටයි පියවර ගත්තේ. මේ වන විට ආරක්ෂක වැට ඉදිකිරීමට පියවරගෙන ඇති බව අකුරස ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා.
8: මේ ගොඩක්ම සුදුසුයි මෙතන ආරක්ෂක වැඩක් ගහන එක. ගොඩක්ම ඉතින් අපි දරුවත් එක්ක ඇවිල්ලා අපි මෙතන ඉන්නවනේ. ආරක්ෂක වැඩක් ගහන එක බොහොම සුදුසුයි ඉතින්.
9: දරුවත් එක්ක මුණත් මෙතන පයින් යන කට්ටිය ගොඩක් යනවා. මේ රෑකට ආවත් වාහනයක් ආවත් පේන්නේ නැහැ නේ. ඔය ගඟට වැටෙනවනේ නේ. ඇත්තටම මේ වැඩේ කොච්චර හොඳයිද? මෙච්චර කාලයක් කරේපු නැතිද? දැන් කරේනවා මොනවා හරි.
10: මේ අයිනේ දෙගේ මේ කවුරුත් යන්නේ පයින් යන

0: වාර්තා කළේ. හටගත් භූකම්පනයගේ රිච්ටර් පරිමාණය 1.7. එරට ප්‍රධාන දකුණු දූපත වන මෙන්නාඔහි පිහිටි සැන්ටෝස් නගරයේ වෙරළට ඔබෙන්නේ හටගෙන තිබෙනවා. භූකම්පනය සමග පිලිපීනයට අමතරව ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපයේ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමද නිකුත් කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායම සමත් වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ වෙළඳ සේවා ක්‍රීඩා පිටියේදී. පස්සනුවරටයි මෙවරය සංවිධානය කෙරුණේ. ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ගොඩනැගූ පාසල් 8 ප්‍රධාන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඕල්කට් පදනම ක්‍රිකට් කණ්ඩායම සහ වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායම තරගයට එක්ව සිටියා. එදී ඕල්කට් කණ්ඩායමට අර්ජුන් රන්තුංග නායකත්වය ලබා දුන් අතර වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායමට සිරෝෂ ගුණතිලකයි නායකත්වය ලබා දුන්නේ. පළමුව පන්දුවර පහර දුන් වෙළඳ සේවා ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුරු 6ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 84ක්. පෙළතුරු ඉනිමේදී ඕල්කට් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 2කදී කඩුරු 4ක් දැවී ලකුණු 85ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණා. සලේවෙන්ුවෙන් විමල්ලතුළු පිරිස කළ සත්‍යග්‍රහය අතරතුර උණුසුම් තත්ත්වයක්. පාස්කු විමර්ශන ආපස්සට නොගන්නා ලෙස කතෝලික සභාවෙන් ඉල්ලීමක්. රුපියල් කෝටි 21ක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට. මුහුදු ප්‍රදේශ කීපයක් දීවරින්ට සහ නාවිකයන්ට තහනම්. දිනෙන්දින ඉහළ යන ඩෙංගු මර්ධන විශේෂ මෙහෙයුම ඇරඹෙයි. පිලිපීනයේ භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට 129කට තුවාල. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්. 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 52යි. දැන්
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහර ගම.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: ඒකියා සුරැකීම මගතොට
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වා

0: mana. Dengu mararantikai. Sabu ekwimu. Dengu paradamu. Lakkana sita nimana. Budupana sita nimana. Budupana.
1: Satyantaye Ratri Sumadhura Dharmadeshanaya. Senasurata Ratri Naveta.
2: Minisat kamagan banapaden mohaya turalan.
1: Sasara maka pinpurana oba sita nivana budubana. Daikatwaya sadaha vimasanna. Binduai hatsiya hatta hatai desiya hatta tunai. හාරසිය පනස් හතර
3: හිතේ උපන් මාගේ විසේකාරී
4: කමක් නැහැ මොයි බොක්කනේ දැන් ඉතින් බලංගු මේ මගුල් ඇදගෙන කොහොමද මම පාර යන්නේ ෂි
5: නෝම යන් මං කවුරු හරි ආවොත් කියන අපේ ගමේ ලොකු අයියා වගේ
1: විසේකාරී
6: ඔහේ අපිට මොන වැරද්ද කළත් අපි අපේ යුතුයකම අමතක කළේ නෑ
7: අනේ මැඩම් මං කොහොමද මෙහෙම සල්ලි ගන්නෙ
6: අනේ මේ බොරු කැටයක් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගියේ කෙනෙ වැරද්ද?
1: විසේකාරේ සතේ දින පහේම රාත්‍රී 9ට IT

0: WTN රටට වග කියන රේඩියෝව.
1: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ලැකන හැඟෙන වෙලාව මතක් කරනම් වෙලාව රාත්‍රී 7:00.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 01176679579

මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන ආදරෙන් සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ අයිපෝවන් ආදරේ හිතට දැනෙන තවත් සුන්දරම දවසක්. ගතවෙලා යන මේ දවස ගැන ආපහු හැරිලා බලනකොට සැහැල්ලුවක් සනසෙල්ලක් දැනෙනවා නම් අද දවස ගැන අද කළ කී දේ ගැන නැවත හිතලා බලද්දී පසුතැවෙල්ලක් ඉතිරි නැතිනම් වේදනාවක් කලකිරීමක් ඉතිරි නැතිනම් අද ඔබ දිනලා. ඉතින් සමහර දවස් තියෙනවා ඉතින් එහෙම නොවෙන. හැබැයි මේ වගේ ජීවිතේ හරිම සුන්දරයි හොඳින් ගත වුණා ගොඩාක් දුරට සාර්ථකයි කියලා හිතන දවස් මතක පොතට ආදරෙන් එකතු කරගන්න. එහෙනම් කරන්න තියෙන්නේ හෙටින් උදා වෙන දවස එහෙම සාර්ථක ජයග්‍රහී දවසක් කරගන්න ටිකක්. මේ වෙලාවේ සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරලා සැලසුමකට වැඩ කරන එක නේද? ඉතින් කොහොමද ඔබට අදත් රැ 9 වෙනකල් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳරිය දහල සමග ඔබ ආදරය කරන උතුර භාරතයට යන්නට සූදානම්? මතකේ රැඳුණු සුන්දර ගීත ගොඩක් එක්ක. ඉතින් රණවේ වෙන කලෙප මනු 3.5 නනු 3.7 ආදරෙන් ලක්හනත් එක්කම ඉන්න. මුලින්ම යන්න හිතුවා 90 දශකයට. 90 දශකයේ තිරගත වුණු චිත්‍රපට ගැන කතා කරනකොට ෂාරුක් සහ කාජල් සොසංයෝගය අමතක කරන්නම බැහැ. ඉතින් එහෙම කියද්දී චිත්‍රපට ගණනාවක්ම ඔබට මතක් වෙනවා ඇති. හැබැයි අද මුලින්ම අහන්න තෝරගත්තේ දිල්වාලේ දුල්හනියා ලේ ජායේගේ චිත්‍රපටයේ ගීතය.

ආදිත්‍ය චොප්රා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. යාෂ් චොප්රා කියන්නේ ඔහුගේ ආදරණීය පියා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා. රාජ් සහ සිම්රන් දෙන්නගේ කතාව යුරෝපයට ගියපු යුවලක්. රාජ් සිම්රන්ව දිනා ගන්න උත්සාහ කරනවා, විවාහ කරගන්න උත්සාහ කරනවා. හැබැයි එතනදී එක්තරා බාධකයක් හරහා දිටිනවා. ඒ තමයි සිම්රන්ගේ ආදරණීය තාත්තා. එරෙන්න තාත්තා විදිහට අම්රීෂ් පූරි තමයි රංගනේ යෙදුනේ. අම්රීෂ් පූරි සාමාන්‍යයෙන් අපිට බොලිවුඩ් සිනමාවේදී දුෂ්ටයින්ගේ චරිත බැවුව, දුෂ්ටයෙකුගේ චරිතය, ප්‍රතිවිර චරිතය බැවුව රංගන ශිල්පියෙක් විදිහට තමයි මතකයේ රැඳිලා තියෙන්නේ. හැබැයි ඔහුගේ තාත්තා කෙනෙක් විදිහට ඒ පීත්‍රෝ සෙනෙහස, තමන්ගේ දුවෙක් ගැන හිතේ තියෙන වගකීම ඉතාමත්ම සුන්දරව නිරූපණයට ඉඩ ලැබුණු චිත්‍රපටයක් තමයි ආදිත්‍ය චොප්‍රාගේ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කියලා කියන්නේ. එරෙන ඉන්දියාවේ වගේම ලන්ඩන් වල, ස්විට්සර්ලන්තයේ මේ චිත්‍රපටයේ රූගත කිරීම කෙරුණා 1994 වසරේ ඉඳන් 95 අගෝස්තු වෙනකල්ම. අතිසාර්ථක චිත්‍රපටයක් විදිහට ඉන්දියාවේ වගේම ඉන්දියාවෙන් බැහැරවත් මේ චිත්‍රපටය තිරගත වුණා. ඉතින් අද දක්වාම මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ. කොහොම නමුත් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කියලා කියන්නේ බොහෝ දෙනා ආදරෙන් වැළඳගත්ත සුන්දර සිනමා නිර්මාණයක්. චිත්‍රපටයේ සංගීතය ගැන අපි කතා කරද්දී අපි සඳදිය දහර තුළින් එහි ගීතනේ අහන්නේ. ඉතින් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරනකොට ජතීන් සහ ලලිත්, ඒ වගේම ආනන්ද් බක්ෂි. ආනන්ද් බක්ෂි තමයි සියලුම ගීත රචනා කළේ. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ ජතීන් සහ ලලිත්. ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය ගැන කතා කරනකොටත් ජතීන් පණ්ඩිත් සහ ලලිත් පණ්ඩිත් කියන සොහොයුරන් දෙදෙනා, ඔවුන් දෙදෙනා 90 සහ 2000 බොහෝ සිනමා නිර්මාණවලට දායකත්ව ලබා දුන්න සංගීත අධ්‍යක්ෂණින් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ කුච් කුච් හෝතා හේ, මොහබතීන්, කභි ඛුෂි කභි ගම්, ඒ වගේම ප්‍යාර් තෝ හෝනා හීතා වගේ චිත්‍රපට ගණනාවකටම මේ දෙදෙනා සංගීත අධ්‍යක්ෂණින් දායක වුණා. 91 ඉඳන් 2006 වෙනකල් මේ දෙන්නා එකට තමයි සංගීත ලෝකයේ සැරිසැරුවේ. හැබැයි 2006 ඉඳන් මේ දෙන්නා ස්වාධීනව තම තමන්ගේ මාර්ගවල යමින් ඉන්නවා. ඉතින් මෙහි සංගීතය ගැන, ඒ කියන්නේ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටය ගැන කතා කරනකොට මම කියන ආනන්ද් බක්ෂි ගීත රචනා කළේ කියලා, ඉතාම සුන්දර ගීත ගණනාවක් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා. ඉන් ලතා මංගেশකර් කුමාර් සානු ගායනා කළ ගීතය තමයි අද සඳදිය දහර ආරම්භයේදී අපි

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர அகின இன்ன ஒப்பட்ட மிமதக்கிறானே அனுக்ரஹக தாயகத்வ லபாதன ஜாதகலோத்தரை மண்டலே கேன மெகா பவர் NLB மெகா பவர் கேன தன்ன ஒப்பு கொடாக தேவல் தான்னோ රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් සන්තතිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යාන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යාන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යාන්ත්‍රය පැයට වී කිලෝ 1200ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යාන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට
2: කිත්නා ප්‍යාරා හෑ යේ ප්‍යාර
1: ප්‍යාරා ප්‍යාරා අසර 2000 දෙතර ගතවන ජෝෂ් චිත්‍රපටයේ ගීතයක් මේ සර්කේක ඓශ්වර්යා තිරේ මත අපිට දකින්න ලැබෙන සාමාන්‍යයෙන් නම් ඉතින් අපෙම්ම තුන් විදියටනේ හැබැයි මේ චිත්‍රපටයේ මේ දෙන්න සහෝදර සහෝදරියන් විදියට තමයි අපිට හමුනේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අනු මාලික් නමුත් මුලින් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න ගිවිසුමත් සංකරලා හිටියේ එයා රහමාන් හැබැයි ඔහුගේ අනිකුත් චිත්‍රපට සහ ජෝෂ් චිත්‍රපටේ තිරගත කිරීම වල කාලය ඒ වගේම රුගත කිරීම මේ සියල්ලත් එක්ක චිත්‍රපටේ වැඩ කටයුතු වලට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා කාලය යොදා ගැනීමේදී නිසා එයා රහමාන් මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා ගොඩක් ජනප්‍රියත්වයට පත්වන සීල්ඩ් විද කිස් කියන ගීතය පසුබිම් කරගෙන තමයි මේ හයි මෙරා දිල් ගීතය නිර්මාණය වෙලා තියෙන අපි දැන් අහන්න යන ඒ වගේම තමයි තව විශේෂත්වයක් තියෙනවා SRK රංගනය වගේම මේ ගායනයට එකතු වීම ගැන කතා කරද්දී ඔහුගේ පළමු ගායනය ඇතුළත් චිත්‍රපටය වෙන්නේ ජෝෂ් චිත්‍රපටය අපුන් බෝලා කියන ගීතය හේමා සර්දේසායි එක්ක ෂාරුක් තමයි ගායනා කරන්නේ. ඉතින් නාමි ගීත ලිව්වේ නිතින් රයික්වාර්. අපි දැන් අහන හයි මෙරා දිල් සමීර රංජන් ගීත ලිව්වේ උදිත් නාරායන් එක්ක අල්කයාග්නික් අනු මලික්ගේ සංගීතයට ගීතය ගායන ජෝෂ් චිත්‍රපටය වෙනුවෙන්.

Dia Tahara. මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සංගතිය දහන සමගාදරෙන් ඔබ 1975 වසරේදී තිරගත වුණු ආන්දී චිත්‍රපටය කුණාටුව සංජීව කුමාර් සුචිත්‍රා සෙන් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගීත රචකයෙකු කෙනෙකු ගුල්සාර තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. ඉන්දිරා ගාන්ධි කියන දේශපාලන නායිකාවකගේ ජීවිතයේ කතාව මේ චිත්‍රපටයේ සඳහා පසුබිම් කරගත්තා කියන පදනම මත මේ චිත්‍රපටය තහනමට ලක් වෙනවා, තිරගත කිරීම සීමා වෙනවා. කොහොම නමුත් පසු කාලයේදී චිත්‍රපටය මේ ආරති දේවි කියන චරිතය තමයි ඉන්දිරා ගාන්ධිගේ චරිතය විදිහට චිත්‍රපටයේදී අපිට දකින්න ලැබුණේ. කොහොම නමුත් පසු කාලයක මේ චිත්‍රපටය තිරගත කිරීමේ අවස්ථාව ලැබෙනවා. අනිත් චිත්‍රපටයේ මේ ගීත ගැන කතා කරනකොට ආර් ඩී බර්මන් තමයි චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂණය කලේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගුල්සාර්ම තමයි ගීත සියලම රචනා කළේ. කිෂෝර් කුමාර් එක්ක ලතා මංගේෂ්කර් තමයි ගීතය ගායනා කළේ. තෙර බිනා සින්දගේසේ කොයි ශික්වා

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: මුදලාලි
2: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
3: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
2: විජේ දාන්න ඔක්කොටම
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙන්නේ
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
5: දශක හදක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
8: ජුනි 9 වනදා උදෑසන 7 සිට මේගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී
9: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරේකිමු මගතොට
9: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
11: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
0: ලකන මොනින් දේශ

සන්තතිය දහර මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන අතරින අහගෙන ඉන්නේ. උත්තර භාරතයේ අපි බොහොම කැමැත්තෙන් ආරම්භ වූ චිත්‍රපට ගීත එකතුවක් අපි අහනවා. සන්තතිය දහර තුළින් අද රණවේ වෙනකල් 90 දශකයේදී අපිට බලන්න ලැබුණු චිත්‍රපටවල ගීතවලට අපි තාමත් හරි කැමතියි. මේකට එකඟ නොවෙන්න පුළුවන්. ඉතින් දැන් පරම්පරා කීයක් ඉස්සරහට ඇවිල්ලාද නේද? හැබැයි ඔබ මේ මං කිව්ව දෙයට එකඟ නොවන කෙනෙක් නම් ඔබ අහලා බලන මේ ගීත සමහර විට හිත ගන්න ඉඩ තියෙනවා, හිත රැඳෙන්න ඉඩ තියෙනවා. ගලාම් ගලාම් කියලා කියන්නේ දාසයන්. 1998 වසරේදී චිත්‍රපටය තිරගත වෙන්නේ ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහට තමයි සැලකන්නේ. වික්‍රම් භට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආමිර් ඛාන්. බොලිවුඩ් සිනමාවේ මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන ආමිර් තුන්වෙනි විවාහයටත් සැරසෙනවා කියලා ආරංචියක් තියෙනවා. මෙසරේ අමීර්ගේ බිරිඳ කෞරිස් ප්‍රැට්, ඉතින් ඒකනත් කතා බහක් යනවා. ඒ වගේම අමීර්ගේ ආදරණීය පුතා ජුනයිඩ් ඛාන් බොලිවුඩ් සිනමාවට එක් වෙනම ඔහු සමග තිරේ බෙදා ගන්නව. මේ වන විට ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් දකුණු ඉන්දියාවෙන් ආවා වුණාට බොහෝ දෙනා ආදරය කරන සයි පල්ලවියෙක්. අමීර් සයි ගැනත් ගොඩක් දේවල් කියලා තිබ්බ. තමන්ගේ පුතාගේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය නිසාම නොවෙන්න පුළුවන්. මොකද ආමිර් කියන්නේ දක්ෂයින්ට තැන දෙන කෙනෙක් නිසා. ඉතින් අපි බලන් ඉමු ඒ කතාව. එහෙම තියලා මේ ගුලාම් චිත්‍රපටයේ සිදු අපි අහමු. රානි මුඛර්ජී තමයි ආමිරේක ප්‍රධාන චරිත නිරූපණය කළේ. චිත්‍රපටය ගත්තහම සංගීතය ගැන කතා නොකරම බැහැ. ජතීන් පණ්ඩිත් සහ ලලිත් පණ්ඩිත් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළා. ඉතින් මේ චිත්‍රපටයේ ගීත අතරින් අද සඳදිය දහර තුළින් අපි අහන්න තෝරගත්ත ගීතය කොමාන් සානු එක අල්කා යාග්නික් තමයි ගායනා කරන්නේ. සමීර් තමයි ගීත රචනා කළේ. ආ කෝන් සේ තූනේ යේ ක්‍යා කෙහෙතියා. ඇසලින් කතා කරන එක සමනෙන ආදරේදී ගොඩාක් දකින්න ලැබෙන දෙයක් නේද? ඇසල තියෙන ආදරේ හංගන්නත් බෑනේ. ඇහෙල්ලිය වෙලා තියෙන සටහන් වෙලා තියෙන ආදරේ කතාව කාටවත් තේරුම් ගන්න බෑ. ඒ ආදරය හිමි කෙනාටම හැර. ගොලාම් චිත්‍රපටයෙන් මේ ගීතය.

මේ කෝච්චයක් නම චෙනයි එක්ස්ප්‍රස් 2013 තමයි බොලිවුඩ් සිනමාවේ මේ කෝච්චියගේ රොහිත් ෂෙට්ටි තමයි කෝච්චේ ඩ්‍රයිවර්. දීපිකා පදුකෝණ එක්ක ෂරුකාන්, එවකේම නිකිතින් ධීර්, සත්‍යරාජ් චිත්‍රපටේ රංගපෑවා. ගොඩක් කතාබහට ලක්වන චිත්‍රපටයක්. තංගබලි කිට්ට වරාද කිව්වම මතක් වෙනවා ගොඩක් අයට මේ චිත්‍රපටයේ දෙපස්. විශාල්

දානි ශේකර් රාවිජානි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුනි දෙහිච කරේතු කළා. බොහොම මේ ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. අදටත් ඒ ගීත ගොඩක් කතාබහට ලක් කරන හැමෝම කැමති ගීත අතරේ අපි සඳදිය දහරතුලින් අහන්න තෝරගත්තා මෙන්න මේ ගීතය.

ආදරය ගැන කතා කරනකොට අපි හරි කැමති මුළු හදවතින්ම ආදරය කියලා කියන දේ අහන්න. ඉතින් මුළු හදවතින්ම ආදරය කියලා කියන වචන ටික අහන්න, මුළු හදවතින්ම ආදරයක් ලබන්න කැමති හැමෝම මුළු හදවතින්ම ආදරය කරනවා නම් ආදරය කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද නේද? මේ 98 තිරගත වුණු චිත්‍රපටයක් දිල්සේ මණිරත්නම් අධ්‍යක්ෂණය කළේ රාම් ගෝපල් වර්මා එක්ක ශෙක කපූර් චිත්‍රපට නිෂ්පාදනය කළා. මනිෂා කොයිරාලා ෂාරුඛ් ඛාන් ප්‍රිටිස් සෙන්ටා චිත්‍රපටයේ රංගපෑව. මණිරත්නම්ගේ 92 තිරගත වුණු රෝජා, ඒ වගේම 95 තිරගත වුණු බොම්බේ චිත්‍රපටවල තවත් එක් කතාවක් විදිහට දිල්සේ චිත්‍රපටය කතා බහට ලක් වෙනවා. එය රහමන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිශය ජනප්‍රිය ගීත. අදටත් මේ ගීත ගැන බොහෝ දෙනා කතා කරනවා, ආදරය කරනවා. අපි තෝරගත්තා ඒ අතරේ එක් ගීතයක් සඳදිය දහර තුළින් අහන්න මේ විදිහට.

0: ITN 89.5 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Mana

සන්තතියතහර ආගිනේ නාදරෙන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියම මේ ඔබ මම වියමන් කරමින් ඉන්නේ. රැනවේ වෙනතුරු තොපයක් තියෙන අපිට සන්තතිය දහර දෙවන පැයටයි අපි ආවේ. එතන අද විශේෂයි, ඔබ දන්නවා දවසේ මේ පැය දෙක වෙන් කරන්නේ හෙන සිනමාවේ අපි ආදරෙන් කැමත නරඹ චිත්‍රපටවල ගීත අහන්න ඉඩ වෙන් කරගන්න. එතෙන් 80 දශකයේ අග භාගයේදී විශේෂයෙන්ම 90 දශකයේ මුල් කාලයේදී, එතකොට 2000 මුල් කාලයේදී චිත්‍රපට ගැන කතා කරනකොට මේ චිත්‍රපටවල රංගන ශිල්පීන් ශිල්පිනියන් අදටත් හරි ජනප්‍රියයි. ඔවුන්ගේ මේ රංගනයන්, එතකොට ඔවුන් නර්තනයෙන් දායක වුණු ගීත, මේ සියල්ලත් එක්ක 80-90 බොලිවුඩ් සිනමාවත් අපේ මතකේ ගොඩාක් හොඳට තැන්පත් වෙලා තියෙන කාල සීමාවක්. ඉතින් 1982 වසරේදී මේ චිත්‍රපටය ඉදිරිගත වෙන

බබල් සුභාෂ් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙතුන් චක්‍රවර්තී තමයි ප්‍රධාන චරිතය නිරූපණය කළේ. කිම් ඉන්නවා ඕම් පූරි, ගීතා සිද්ධාර්ථ්, කරන් රස්දාන්, රාජේෂ් කන්නා, ආරාධිත රංගනයකට එකතු වුණා මේ චිත්‍රපටේ. ඩිස්කෝ ඩෑන්ස් තමයි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ බපිලා හෙරි. බොලිවුඩ් සිනමාවේ සංගීත අධ්‍යක්ෂවරුන් ගැන කතා කරද්දි බපිලා හෙරි වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් තියෙනවා. රේනා යාද් ආරහාහේ ගීතය තමයි අපි තෝරගත්තේ. ඊළඟට අහන්න බපිලා හෙරි තමයි ගීතය ගායනා කරන්නේ. ගීත ලිව්වේ අංචාන්. බපිලා හෙරි නිර්මාණ එකතු වෙයි

0: කාර්යාත්මක වියමන.
1: සඳදිය දහර සමගයි ඔබ ඉන්නේ එනබ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හීනය වගේම සුපිරි මෝටර් රථයක හීනය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය NLP. සතතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලර් සෝට යන්ත්‍ර ඩෝමා කලර් සෝට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවබහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 607 679 579.

बादशाह हो। දස්තහතේ දේ තිරගත වුණු චිත්‍රපටයක ගීත කහන්න අපි ළඟට මිලන් ලොත්‍රයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අශර දෙව්ගන් එම්රාන් හෂ්මි ඉලියානා ඩි ක්‍රූස් විදුත් ජමාල් ඉෂා කුප්තා සංජු මිශ්‍රා මේ චිත්‍රපටයේ රංගපෑවා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත ගැන කතා කරනකොට ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් තියෙනවා මේ ගීතේ තමයි මෙරෙ රෂ්කේ කමර් ගීතය නුස්රත් ෆතේ අලි ඛාන් තනිෂ් බග්චි මේ ගීතය ගායනා කරන්න එකතු වුණා මනෝජ් මුන්ටශීර් තමයි ගීතලිය

සගදියද හැර ආදරෙන හැකිර ඉන්නේ ආදරේ මාවතේ අපි සංචාරකයෝ. එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් වෙයි සමහර විට අපිට අපේ ජීවිතේ අපි මොන දෙන විවිධ අත්දැකීම් එක. හැබැයි මම නම් මෙහෙම කිව්වේ හම් හේ රහී ප්‍යාර් කේ 1993 තිරගත වුණු ප්‍රේම කතාවක්. ඒ වගේම කොමඩි ෆිල්ම් එකක් විදිහටත් මේක සැලකෙනවා. මහේෂ් බට් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ආමිර් ඛාන් මේ චිත්‍රපටයට රංගනයක් වෙනවා. ජොහේ චාප්ලත් එක්ක නදීම් ශ්‍රවන් තමයි මේ චිත්‍රපටයේ සංගීතවත් කළේ. ඉතින් ලංකාවේ ගොඩාක් ජනප්‍රියත්වයට පත්වුණු ගීත ඇල්බමයක් තමයි හම් හේ රහී ප්‍යාර් කේ චිත්‍රපටයේ ගීත ඇල්බමය. අපි අහමු එහෙනම් හම් හේ රහී ප්‍යාර් කේ චිත්‍රපටයට කුමාර් සානෝ එක අල්කා යාග්නික් ගායනා කළ මේ ගීතය. කාශ් කොයි ලඩ්කී මුචේ ප්‍යාර් කර්ත දෙවෙනි කවුරු හරි කෙල්ලෙක්.

0: ಲಕಡ ಹಂಗಿನ ವಿಲಾ ಮದ ಕರಣಂಗ್ ವಿಲಾವ ರಾತ್ರಿ ಅಟೈ ವಿನಾಡಿ ತಿಹಾಯ್
1: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියානතුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක් එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%ක් රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: Alexa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
5: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
9: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment.

0: ഞമ്മത്തെ പോയി ബുക്കണ് ഇതെങ്ങനെ മണാങ്ക് മകളില്ല അതിങ്ങനെ കുമ്പം പാറയാൽ
1: മാം കൗറ രേവത്തിയാണ് അപ്പേ ഗമേ ലോക്കു വയ്യാവോ
2: രാത്രി നോവേട്ട ഐടിഎൻ ബലന്ന
3: ഒബേ കോടിപ്പത്തി സിഹിനയ അത് സെബേവേയ്ത് രാത്രി 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට
4: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

සඳදිය දහර ඔබ ආදරේ නැහකෙ දෙන්නේ බොලිවුඩ් සිනමාවේ අපි නරඹලා තියෙන චිත්‍රපට වෙන්නත් පුළුවන් එහෙම නැති චිත්‍රපට වෙන්නත් පුළුවන් හැබැයි මේ ගීත ගොඩක් අපේ කනට හුරු ගීත මොගල් හදිරාජේ කුණු සයිජහන්ගේ කතාව එහෙම කිව්ව ගමන් ටච් මහල් මතකෙට නැගෙනවා තමන්ගේ ආදරණීය බිරිඳ උණු මම්දාස් මහල් වෙනුවෙන් තමයි ටච් මහල් ඔහු හදන්නේ. ඉතින් මේ ටච් මහල් කතා තේමාව අරගෙන නිර්මාණ ගොඩක් අපිට දකින්න ලැබෙනවා බොලිවුඩ් සිනමාවේ කලින් කාලයට නිර්මාණය වෙන විදිහ. අපි මේ කතා කරන්නේ 60 දශකයේ නිර්මාණය වුණු ටච් මහල් ගැන. 1963 වසරේදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ සාදික් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ප්‍රදීප් කුමාර් සජහන් විදිහටත් බිනා රයි මුම්තස් මහල් විදිහටත් එවකම රෙහමාන් ජීවන් වීනා ජබින් ජලීල් හෙලන් මේ චිත්‍රපටයට එකතු වුණා. රංගනයෙන් චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරනකොට ලංකාවෙත් නිර්මාණය වුණු ගීතවලට මේ චිත්‍රපටයේ ගීතවල තනු පසුබිම් කරගත්තා. රෝෂන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ජහීර් ලුදියාන්වී තමයි ගීත රචනා කළේ. ජෝ වාදා කියාවෝ නිභානා පඩේකා පොරොන්දුවක් දුන්නනම් ඒ පොරොන්දුව ඉටු කරන්න ඕනෙමයි. ජෝ වාදා කියාවෝ නිභානා පඩේකා. ඉතින් අපි අහමු ටච් මහල් චිත්‍රපටයට මහමද් රෆී සමගින් ලතා මංගেশකර් ගායනා කළ මේ ගීතය.

0: පර්යාත්මක වියමන
1: සන්තතියට හැරයි. අද අපි අහනවසන් ගීතය මේ ජේපි දත්තා අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ බෝඩ චිත්‍රපටය ගැන මෑතදිත් කතා වුණ මොකද බොඩට 2006 වසර දෙතිරගතවීමත් එක්ක මේ චිත්‍රපටයේ සුනිල් ශෙට්ටි, ජැකී ශ්‍රොෆ්, අක්ෂය ඛන්නා ප්‍රධාන චරිත නිරූපණය කළේ බොඩ මුල්ම චිත්‍රපටය 1997 වසරදී තිරගත වෙන්නේ. ආදේශ් ශ්‍රීවාස්තවා තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අනු මලික් එක්ක මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත ගැන කතා කරද්දී සෝනු නිගම්, රූප් කුමාර් රාතෝත් ගායනා කළ සඳේසේ ආතේ හේ ගීතය අදටත් අතිශය ජනප්‍රියයි. විශේෂම

සම්මාන උළලේදී අනුවටය පවත්වනු ෆිල්ම්ෆය සම්මාන උළලේදී හොඳම ගී පද රචකයා විදිහට සම්මාන දෙනා ගත්තා. ඒවගේම අනු අද වසරදිම පැවැත්වනු ජාතික සම්මාන උළලේදීත් ඔහු හොඳම ගිපද රචකයා විදිහට සම්මාන දෙනා ගන්න සන්දේසයා දාහේ ගීතය හේතුවක් වුණා. මේ ගීතත් එක්ක එනම් අපි අදට මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර නිමාවට පත් කරනවා. ආයමත් හමුවෙමු තවත් සුන්දර ඉසව්වකදී. ඔබට සුබ රාත්‍රියක්.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කාන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාන YouTube නාලිකාවට.
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලවරාත්‍රී 10යි අපි සූදානම් වන්නේ අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පැතුම් නිල ප්‍රතිඵල ඔබ වෙතගෙන එන්නට. ඉතින් ඔබ අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් මහජන සම්පත අද සම්පත NLB ජය, මෙගා පව, ධන නිධාන, හඳහන ගොවිසෙත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් FM 93.5 FM 93.7 ලක්න රේඩියෝව ඔස්සේ අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදිල දොලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා. හොඳයි, අපි එහෙමනම් සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින ලද ලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ගන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් ලොතරයි පත් අතට අපි මෙතෙන් සිට ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරනවා.
2: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම ලොතරැයිය NLB.

0: අයිබෝවන් ටිකට් එක ඔබේ අතේ බලාපොරොත්තු ඔබේ හිතේ අපි අද බෙහි කරන වසනබන්තය ඔබද කියලා බලන්න සෝදානම් හැමදාමත් රතර දිනුම් වර 8කින් ඔබව දිනවන NLB ජාතික ජයවර්ධනේ ඔබේ වසනාව ගැන සඳහන් පරිගණක නිල වර්තාව අපිට අද ලබා දෙනවා ගීතිකා ජයවර්ධන මහත්මිය ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීජූ එන් පෙරේරා මහතා ජාතික නතරයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ජේෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SDPD දිසානායක මහත්මිය මුලින්ම දිනුම් අදිනවා NLB ජය ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වසරවත් හරිසසුවන දිනුම් වාරය අපි ආරම්භ කරනවා ඔබට ජය ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ X ජයග්‍රාහී අංක 4215. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ NLB ජය මේ වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභෙන් 202 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 5,157 දෙනෙක් බිහි කළා. අපි දැන් කියන්නේ ඔබ අද ජය ලැබූ හැටි බොහොම සතුටුයි. අද NLB ජය හාරිස 80 දිනුම් වාරෙන් ₹5,05,000 ඔබ දිනාගත්තා. එළතරේ පත අලවිකලා මස්කෙලිය අලවි නියෝජිත ඉෂාර ආනන්ද ₹50,000 බැගින් වසනාවන්තයන් 37 දෙනෙක් දිනාගත්තා. අද ජයග්‍රහකයන් 75,572 දෙනෙක් අතර ₹65,5440 මුදලක් බෙදා දුන්නා. ත්‍යාගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වාසනාව ගලප ගන්න වාසනාවන්තය ඔබද කියලා බලන්න සූදානම් වෙන වාසනාවන්ත 1521 වෙනි දිනුම් වාරයද හරි එහෙනම් හඳහන ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා විමැදිමු සුපිරි ත්‍යාගලාභෙන් 7 දිනක් දැනටමත් බිහි කර අවසන් හඳහන වාසනාවන්ත ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ මේෂ ලග්න සංකේතයේ ඔබට අද වාසනාව ගිනාවේ අද රුපියල් 31,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් දිනා ගන්න තියෙන්නේ අපි බලමු වාසනාවන්ත අංක 4 මොනවද කියලා දැන් හනහන පළමු ජයග්‍රාහී අංකය අංක 22 අපි දැන් තෝරන දෙවන වාසනාවන්ත අංකය අංක 13 අපි තෝරනවා දැන් තුන්වන වාසනාවන්ත අංකය අංක 59 අවසාන අංකය අපි දැන් තෝරන්නේ අංක 35 අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටව රණවිරු සේවා ආරම්භදල වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරම්භදලට දායක වන හතහන ලොතරැයියෙන් අපි සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 107 දෙනෙක් බිහි කරලා අවසන් මේ කියන්නේ අද වසනාව ගැන බොහොම සතුටුයි රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළා පෑලියගොඩ අලවි නියෝජිත DWA දීපා වසනාවන්තේ නද 137,002 අතර රුපියල් 94,70,460 මුදලක් අපි බෙදා දුන්නා. එහෙනම් හෙට හඳහන සුප්‍රීත්‍යාගේ ලෙස දිනා ගන්න සූදානම් වෙන්න රුපියල් 31,19,849.70 සද්දිනම ඔබට ජයනියත ඔබේ ලොතරැයිය ගෝවිසෙත වසනාවන්ත 4,454 වන වතාවටත් ඔබව දිනවන්න NLB අපි ගෝවිසෙතෙන් සෝදානම්. අපි යමු එහෙනම් දිනුම් මැදීමට. ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. Y ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 6,59,00,000කට වඩා වැඩි ගෝවිසෙත සුපිරි ත්‍යාගය දිනා ගන්න ඔබ ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. ඊට පස්සේ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ක් ගලප ගන්න ඕනේ. මෙන්න ගෝවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 33. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන දෙවන වාසනාවන්ත අංකය කුමක්ද කියලා. අංක 46. හරි බලමු අපි දැන් තුන්වන ජයග්‍රාහී අංකය කුමක් වෙයිද කියලා. අංක 13. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන සිවන ජයග්‍රහී අංකය කුමක්ද කියලා ඊළඟට. අංක 63. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ගොවිසතලතරයෙන් අපි සුපිරි ත්‍යාගලාභෙන් 2 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභෙන් 47 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාගලාභෙන් 606 දෙනෙක් ඔබ අතට එකතු කළා ස්තුතියි මේ කියන්නේ ගොවිසත අද වාසනාව ගැන ඔබට සෙත සදන ගොවිසතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ ලොතරැප්පත අලවි කළා රාජගිරිය අලවි නියෝජිත මහේෂ් රත්නායක ඔබ දන්නවා ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත වසනාවන්තින් අද දෙදෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් රොබර්ට් සිල්වා ගලගෙදර පි ඇලඩින් පෙරේරා දිගන අද සමස්ත ජයග්‍රාහකයින් 123,518 දෙනෙක් අතර රුපියල් 99,94,960ක මුදලක් බෙදා දුන්නා. ඔබ හෙට මිලදී ගන්න ගොවිසෙතට අපි වෙන් කරන සුපිරිත්‍යාගය රුපියල් 6,61,218,756ක්. ලොතරැයිපත් මිලදී ගන්න ඔබ කොහොමත් හැමදාම දිනනවා. ඒ හිතේ තියෙන විශ්වාසයෙන් ඔබ දන්නවා දවස සුබයි සිහින දිනයි කියුවම අපි කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන කියලා. සුබ දවසක් ලොතරැයියෙන් මුදල් තෑගි ඔබට දිනා ගන්න දැන් බොහොම පහසුයි. සුබ දවසක් ලොතරැයිය අලුත් උනා පහසුණු තෑගි රටාව මතක් කරන්න මුලින්ම මම සෝදානම්. සුබ ලග්න සමග ජයංක තුනක් ඔබ ගලපගෙන ඔබට ඉලෙක්ට්‍රික් ඇදුරුපැදියක් හෝ මුදල් රුපියල් 105,000ක් දිනා ගන්න පුළුවන්. ජයංක තුනක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්න ගමන් ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තෑගි ඉවරද කියලා. නෑ, තෑගි ඉවර නෑ, මුදල් තෑගි රැසක් ඔබට පුළුවන් දැන් අලුත් වෙන සුබ දවසක් ලොතරැයියෙන් දිනා ගන්න. ඔබට සුබ ගෙනෙන වසනවන්ත 328 වන දිනුම් වාරය දැන් සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ සුබ දවසක් අද සුබ ලග්නය කන්‍යා. සුබ දවසක් ලොතරැයියේ ඔබට ජය ගෙනෙන සුබ අංක 3 අපි දැන් ඔබට තෝරා දෙනවා මේ අංශය ඇසුරෙන්. පළමු සුබ අංකය අංක 45, අංක 15 දෙවනි සුබ අංකය, අද තුන්වන සුබ අංකය අංක 35. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරන්නේ. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 7063. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදල ත්‍රිජම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105,000 හෝ ඉලෙක්ට්‍රික් ඇතුළුපැදි ජයග්‍රාහකයන් 198 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,001 දෙනෙක් පිටරලා අවසන්. බොමිසුතිය මේ කියන්නේ ඔබේ අද වාසනාව ගැන. අද වාසනාවන්ත සුබ දවසක් 328 වන දිනුම් වාරේ රුපියල් 50,000 ත්‍යාග නවයක් ඔබ දිනා ගත්තා. ඔන්න අද ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනාවන්තයෙන් 39 දෙනෙක් දිනා ගත්තා. ඔබට සුබගෙනෙන සුබ දවසක් අදිනුම් වාරෙන් වසනාවන්තයෙන් 109,839 දෙනෙක් අතර රුපියල් 9,58,980ක මුදලක් බෙදා දුන්නා. වසනාව ගැන ඔබේ හිතේ තියෙන සිහිනය සැබෑවක් කරන්න මෙතැන් සිට රංගනා සමගින් රාධිකා සුදානමි.
1: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
2: මේ දවස්වල ලොතරැයියකින් ඔබට දිනා ගන්න පුළුවන් දැවැන්තම සුපිරි තෑග්ග රුපියල් කෝටි 28ක මෙගා සුපිරි තෑග්ග. ඒ සුපිරි තෑග්ගත් ඔබට දිනා ගන්න පුළුවන් කියලා හොඳ විශ්වාසයක් තියෙන්නේ. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් මෙගා පව ලොතරැයියෙන් අපි ඔබට දිනා දුන්න නිසා. ඒ නිසාම අදත් ඔබේ ජීවිතේ හීන හැබෑ කිරීමේ අරමුණින් අපි ආරම්භ කරනවා මෙගා පව 2560 වෙනි දිනුමැදි මේ වාරය. ඔබේ ජීවිතයේ තියෙන හීන අතර වාහනයක් කියන්නේත් ලොකුම හීනයක්. ඒ හීනය හැබෑ කරන්නත් දැන් මෙගා පව ලොතරැයියෙන් සූදානමින් ඉන්නවා. ඔබට පුළුවන් දැන් සුපිරි අංකයක් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න. එහෙමනම් සුපිරි තෑගි තුනකුත් පෙරමුණේ තියාගෙන අපි ආරම්භ කරනවා අද දවසේ ඔබට වාසනාව උදා කරන 2560 වෙනි දිනුමැදි මේ වාරය. මෙගා පව ලොතරැයියේ අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. එහෙමනම් ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන සුපිරි අංකය. අද ඔබේ සුපිරි අංකය අංක 11. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුලින්ම අංක 35. ඊළඟට අංක 7. ඊළඟ ජයග්‍රහී අංකය මෙගා පව ලොතරැයියේ අංක 8. අද අවසන් ජයග්‍රහී අංකය අංක 21. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද මෙගා පව ලොතරැයෙන් රුපියල් ලක්ෂ දෙකක වාසනාවන්තයෙක් බිහි වෙනවා කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අද දවසේ මෙගා පව සමස්ත වාසනාවන්තයින් 1,23,891 දෙනෙකු අතරේ රුපියල් 73,25,520ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 28,52,74,074. පව සුපිරි තෑග රුපියල් කෝටියක් වෙද්දී ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. මේ අවුරුද්දේදී 12 කෝටිපති වාසනාවන්තයෙක් බිහි කරපු ධන නිධානයෙන් අදත් අපි ඔබට වාසනාව උදා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2242 දිනු මැදිමේ වාරය. එහෙමනම් දැන් ඔබ වෙනුවෙන් සූදානම් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑගක්. ධන නිධානයේ වාසනාවන්තින් ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. ඊළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 61. ඊළඟ ජයග්‍රහී අංකය අංක 12. ඊළඟට වාසනාව උදා කරන අංක 24. අවසන් ජයග්‍රහී අංකය අංක 62. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභියෙක් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 25 දෙනෙක් රුපියල් 102 ජයග්‍රහකීන් 345 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද වාසනාව වෙතරතුරු බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවට ලොතරැයි පත අලෙවි කරනවා කහටගස්දිගිලියේ අලෙවි නියෝජිත GAK මෙන්ඩිස් මහතා. ඒත් එක්කම රුපියල් 102 ජයග්‍රහකින් දෙදෙනෙකුත් බිහි වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා YC සිල්වා මොරටුමුල්ල සහ SHN උදේනි රාජගිරිය. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 94,795 දෙනෙකු අතරේ රුපියල් 76,35,160ක මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක් රුපියල් කෝටි 9ක් රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගි වටිනාකම රුපියල් 8,17,75,139,712. යුග යුග පුරා වාසනාව ඔබට ගෙන මහජන සම්පත ලොතරැයියෙන් අදත් වාසනාවේ කිරුළ පළඳින්න අපි සූදානම් 6212 වෙනි වතාවට. එහෙමනම් අපි දැන් දිනුම් අදිනවා ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X, ජයග්‍රහී අංක 4.1.32. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් 2026 අවුරුද්දේ මේ වන විට ලක්ෂපතියන් 3,121 දෙනෙක් රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 167 දෙනෙක් එක්ක සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන. අද මහජන සම්පතෙන් රුපියල් 125 ජයග්‍රහකින් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා S කරුණාරත්න නා උල සහ KA සීලවති කලුතර. එතනින් නවතින්නේ නැහැ. ලක්ෂපති වාසනාවන්තීන් 22 දෙනෙකුත් අද අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කරනවා සන්ධ්‍යා වීරසිංහ මාතලේ, නිශාන්ත උදය කුමාර අලුත්ගම, සුදන්ත සාගර මාතර, ප්‍රදීප් රණසිංහ මාතර, GV අමරසූරිය පිටකොටුව, JK නන්දසේන කොළඹ කොටුව, KL නිශාන්ත මාලබේ, GG ලක්ෂ්මණ ගාල්ල, ඩී වන්‍යාරච්චි මේවැල්ල, කුමාරි සේනාධීර බුලත් කොහුපිටිය, GD රාජරත්න ගම්පල, නිරූපා මල්කාන්ති පල්ලම, බණ්ඩාර ජයවීර ආණියාගල, DM ජයවීර ආණියම්බලම, MK චාන්දනී අලුත්ගම, W සුසිල් ගම්පහ, චන්දන කුමාර කුරුණෑගල, පද්මසිරි පීරිස් මාරවිල, පී ඇලඩින් පෙරේරා දිගන, නීල් ජයසිංහ කෑගල්ල, දිලිනි තාරකා දෙබරබැව සහ ගම්පහ දිස්ත්‍රික්කිනුත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 2,63,541 දෙනෙකු අතරේ රුපියල් 2,39,07,040ක මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,35,83,376. මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 250,000 වාසනාවන්තීන් 292 දෙනෙක් බිහි කරලා තියෙන අද සම්පතෙන් ඔබට වාසනාව උදා වෙන්නේ අද මහජන සම්පතේ ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ අද සම්පත 787 වෙනි දිනු මැදිමේ වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය X, ජයග්‍රහී අංක 1,32,0. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් 2 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයි පත් අලෙවි කරනවා නුවන් ආර්යරත්න හසලක සහ GH ශ්‍රියානි කඩවත. ඒ දෙකම රුපියල් 50,000 ජයග්‍රහකින් 50 දිනකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් අපි බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 1,16,37,680 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ධනයේදී රට පුරාම වාසනාවන්තයින් 953,778 දිනක අතරේ රුපියල් 8,55,35,240 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේ ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න. ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි
4: වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
5: 200ක්ම ඔබ යකි.
4: අංක දෙකක් ගැලපුණා.
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක දෙකයි ලග්න එකයි
5: 2500ක් අතේ. අංක තුනට
4: 50,000.
5: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
4: අංක තුනයි ලග්න එකයි 1,05,000 ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සක් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධාමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

හොඳම මිතුරානුවේද. අප කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට, සිතීමට එපමණක්ද ඇවිදින්න, වැඩ කරන්න, මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත්

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: पूजा का कसूर ट्रेडिशन आवर देश ज्ञान वाहन से गम पुल मी तलाव कुहमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुबरे शांत स्वामी वाहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසන්දිදාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මේතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ග

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය

සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

මට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්.

ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 ගන 93.7 ලක්හඬ අහගෙන ඉන්න බලා උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

0: සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.
1: ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 16යි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ